0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: මහා ගෞතම බුදුරජාණන් වහන්සේ පස් මහා බැලුම් හෙලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තා වූද සසර කතරෙහි සැරිසරන සත්‍යයන් දුකින් මුදවාලීම සඳහා මහා අභිනිෂ්ක්‍රමණය සිදු කළා වූද ලෞතුරා බුද්ධත්වයට පත් බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා මහා ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව සිදුකට වදාළා වූ සියම් රට උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිසගෙන්වා ලංකාද්වීපය තුළ උපසම්පදාව නැවත ප්‍රතිෂ්ඨාපනය කළා වූද මේ උතුම් ඇසල පුන් පොහෝදා පින් කැමති ඔබ සියල්ල දම් අමා වරුසාවෙන් නිවා සනහාලනු පිණිස ඔබ වෙත කෙනෙන මහා ධර්ම පරිත්‍යාගය සියත ඇසල පුන් පොහෝදා ධර්ම දේශනය.
1: දේශකයානෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංකල පදුම ස්වාමින් වහන්සේ.

මුතේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, ඔබ අද මේ වෙලාවේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම උතුම් පුරපසළොස්සක පොය දවස. හැම දෙනාම අද දවස පිළිබඳව බොහොම හොඳට දන්නවා. එක පැත්තකට අද දවස කාර්ය බහුල දවසක්. ලංකාවේ සියලු විහාරස්ථානවල අද දවසේදී භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වෙන දවස. ඒ වගේමයි අද දවස තුල හවස් කාලයේ වෙනකොට අපේ දළදා පෙරහැර පවත්වන්නට යෙදෙනවා. ඒ වගේම කතරගම පෙරහැර පවත්වන්නට යෙදෙනවා. මේ වගේ සංස්කෘතික කාරණාත්, ඒ වගේම අද දවස වස් සමාදන් වෙන පොය දවස හැටියටත් නොඑක් ආකාරයෙන් අපිට අර්ථ විවරණ කරන්නට පුළුවන්කම තියෙනවා. මේ කරුණු අතර වඩා වැදගත් වන්නේ කඨිනය මුල් කරගෙන අද දවසේදී භික්ෂුන් වහන්සේලා වස්වසන්නට පටන් ගැනීම. ඒ කාරණය බුදුහාමුදුරුව අනුදැන වදාළ ප්‍රඥප්තියක්, උන්වහන්සේගේ පැනවීමක්. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තු, බුදුහාමුදුරුව පැනවීමක් සිද්ධ කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට. දායක පක්ෂයේ හැටියට ඔබ ආරාධනා කළත් නැතත් භික්ෂුන් වහන්සේලාගේ යුතුකම වගකීම වස් සමාදන් වීම. භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙන්නේ ඔබට පින් කරගන්නට එක පැත්තකට, අනිත් පැත්තට බුදුහාමුදුරන්ගේ අනුදැන වැදෑරීම නිසා. බුදුහාමුදුරෝ සිහිපත් කරන්නේ යම් භික්ෂුවක් වස් සමාදන් වෙන්නේ නැත්තං ඒ භික්ෂුවට දුකුලා ඇවතක් සිද්ධ වෙනවා කියලා. අද අපි මේ වස් සමාදන් වීම පිළිබඳවත්, ඒ වගේම වස් කාලයේ පිළිබඳව ඔබ පැවතිය යුතු ආකාරයත්, වස් කාලයේදී ඔබ විහාරස්ථානය සමග එක්ව කුමක්ද කළ යුත්තේ, මොන වගේ පින්කම්ද කරන්නට ඕනේ කියන කාරණාත් ටික වෙලාවක් සාකච්ඡා කරන්න සූදානම්. බුදුපියාණන් වහන්සේ පරිවාර පාළියේදී මේ පිළිබඳව දීර්ඝ විවරණයක් කරලා තියෙන බව ඔබට දැනගන්නට පුළුවන්කම තියෙනවා. පින්වත්නි, කඨිනය භික්ෂුන් වහන්සේලාගේ මහ පින්කමක්. එතකොට මේ පින්කම භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි, ඔබත් එක්ක එකතු වෙලා සිද්ධ කරන්නේ. අපේ ශාසනයේ අටමහා පින්කම් කියලා පින්කම් අටක් සඳහන් කරලා තියෙනවා. මේ අටමහා පින්කම් වලින් පළවෙනි පින්කම තමයි පින්වත් ඔබ මේ සිද්ධ කරන මහා කඨින පින්කම. මේ කඨින පින්කමේ මූලික අවස්ථාව තමයි අද මේ ආරම්භ වෙන්නේ, මේ පොය දවසින් ආරම්භ වෙන්නේ. ඒ කාරණේ ඔබ දන්නවා, මේ ශාසනයේ වැඩ හිටපු නාගිත කියන මහරහතන් වහන්සේ කල්ප 30ක් දුගතියක නොවැටි සුගති භූමියන්වල උප්පත්තිය ලබන්නට කඨින පින්කමක් හේතුනා කියන කාරණය හැම භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් දේශනා කරන ප්‍රසිද්ධ කාරණයක්. මං ඒ නිසා ඒ ගැන දීර්ඝව කරුණු දේශනා කරන්නට යන්නේ නැහැ. මෙතන අපි අන්තර්ගත වෙලා තියෙන හේතුව බලන්ට ඕන, ඒ තරම් ආනිසංස ලැබුණේ කොහොමද කියලා. පින්වත්නි, ඔබට තාම වෙලාව තියෙනවා අද දවසේ පංචශීලය සමාදන් වෙන්න, අද දවසේ අටසිල් සමාදන් වෙන්න. නාගිත හාමුදුරුවෝ නම් මාස 3ක් පුරාවට පෙර භවයක පින්වත්නි අටසිල් සමාදන් වෙලා වස් කාලයේ පුරාවටම පෙර භවයේදී භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරමින් උවටැන් කරමින් කඨින පූජාව සිද්ධ කරන්ට යෙදුනේ. අපේ යුතුකම තමයි ඔබට පින්කමක් කරනකොට වඩා පින් සිද්ධ වීම පිණිස අවබෝධයෙන් සිද්ධ කරගන්නේ කොහොමද කියලා මතක් කරලා දීම. මේ කඨින පින්කම සංස්කෘතික කාරණයක් නෙමෙයි. මේ කඨින පින්කම භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ අනුදැන වදාරපු කාරණයක්. ඒ වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙන්න නැහැ. උන්වහන්සේලා වස් සමාදන් වීමත් කඨිනයක් දෙකක්. එතකොට වස් සමාදන් වෙච්ච භික්ෂුවකට කඨින චීවරයක් පූජා කරන්නට පුළුවන්කම තියෙනවා. අතීතයේ කඨින චීවරයක් පූජා කරන්න බැරි වෙච්ච තැන, එහෙම නැත්නම් අපි ගත්තොත් සිවුරක් පූජා කරන්න බැරි වෙච්ච තැන කඨිනය වෙනුවෙන් අඳන චීවරයක් පූජා කරලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව හිතන්නට ඕන. මේ පින්කම් හැම දෙනාටම කරගන්න පුළුවන් පින්කම්.
මේ පින්කම් තුළ අන්තර්ගතය බොහෝම සරලයි. හැබැයි ඒ සරල බව වර්තමානය වෙනකොට තියෙනවද කියන මහා ගැටලුවක් අපේ හිත තුළ එනවා. ඒක මහා ප්‍රශ්නයක්. පින්කම් සරල වෙන තරමට මිනිසුන්ට කරන්න ලේසි. පින්කම් සරල වෙන තරමට ඒ පින්කම පිළිබඳව අවබෝධ කරගන්නට පහසුයි. පින්කම සරල වෙන තරමටම ඒ ගැන හිත යොමු කරලා පින් සිද්ධ කරගන්නට පුළුවන්. පින්කම ගැඹුරු වෙන තරමට, පින්කම මහා පෙරහැරවල් වලින් සමන්විත වෙන තරමටම එහි ඒක එපා කියන එක නෙමෙයි මේ මතක් කරන්නේ, ඔබ හොඳට තේරුම් ගන්න ඕන. පින්කම නොඑක් ආකාරයෙන් වටවෙච්ච කාරණා වලින් සැදී පැහැදුනාම එකතු වුනාම පින්කම සිද්ධ කරන කෙනාට සමහර වෙලාවට පින්කම කරගන්න බැරි වෙනවා. පින්වත්නි, ඒක හරි දුක හිතෙන කාරණාවක්. ඔබ අමාරුවෙන් සමහරලාට කටින පින්කමක් මේ කාලේ බාරගන්නේ. සමහර වෙලාවට සමහර පන්සල්වල අවුරුදු 20කට විතර බාර දීලා. සමහරලාට කටිනයක් ගන්න සූදානම් වෙච්ච කෙනා අවුරුදු 20ක් යනකොට එයා ජීවතුන් අතරත් නෑ. මෙහෙනම් අපිට පන්සල් තියෙන ලංකාවේ 10000කටත් අඩු ප්‍රමාණයක්නේ. එතකොට කටින 10000යිනේ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ මේ වස් කාලයේ පුරාවටම හොඳට පින් සිද්ධ කරගන්න. කටින පින්කමට සෑම දිනාම එකතු වෙලා සම්බන්ධ වෙන්න. තනි පුද්ගලයෙක්ගේ හෝ තනි කණ්ඩායමකගේ කටිනයක් හැටියට නොවේ, පොදු කාරණයක් හැටියට සම්බන්ධ වෙන්න. මා විසින් කටින පින්කම සිද්ධ කරන්නට යෙදුනා කියලා හිතින් සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් අනිත් අය කරන අය විසින් යොදව ගන්න. පින්වත්නි, පින්කම් කරනකොට බොහෝ දෙනා එකතු කරගෙන පින්කම් කරාම වඩා පින් සිද්ධ වෙනවා. ඒ තුලින් ඔබට පරිවාර සම්පත්තිය ලැබෙනවා. පරිවාර සම්පත්තිය සමාජයක ජීවත් වෙනකොට අත්‍යවශ්‍ය කාරණයක්. ඒ කාරණය පිළිබඳව ඔබට වැටහෙන්නේ, පැහැදිලි වෙන්නේ, අවබෝධ වෙන්නේ gedara පින්කමක්, gedara උත්සවයක්, gedara මළගයක් වෙච්ච වෙලාවකට. ඔබ සමාජයේ ජීවත් වෙච්ච ආකාරය ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ අන්න ඒ වගේ වෙලාවක. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා, පෙට්ටියට කරගහන්න 4 දෙනෙක් නැහැ කියලා. එතකොට තේරුම් ගන්නට පුළුවන් සමාජයේ කොහොමද ජීවත් වුනේ කියලා. සමහර වෙලාවකදී ඔබට වඩා අපිට ඒ පිළිබඳව හොඳට අත්දැකීම් තියෙනවා. අපි තරම් මලගෙවල් වලට සම්බන්ධ වෙන අය මේ සමාජේ තවත් නැහැනේ. භික්ෂුන් වහන්සේලා තරම්, භික්ෂුන් වහන්සේලාට යම් කෙනෙක්ගේ අභාවය පිළිබඳව, මලගෙවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. උන්වහන්සේලා මේ මලගෙවල් මේ අභාවයන් පිළිබඳව දරන්නේ දකින්නේ වෙනම අදහසක්. සමහර වෙලාවට මගේ අදහස නම් මල ගෙදරක් වුණාම ඔබ කල්පනා කරන්න, අපි හැම දිනම මේ මැරෙන මිනිස්සුනේ. ඔබ මරණයටපත් වෙනවා, භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි අපවත් වෙනවා. ඔබ අපි හැම දිනම මරණයටපත් වෙන බව දැනගෙන ජීවත් වෙන්නට ඕන. එහෙම ජීවත් වුණාම අපිට ටිකක් දුක ශෝකේ අඩුයි. වර්තමානයේදී සමහර කෙනෙක්ට දුක හිතෙනවා කෙනෙක් නැතුණා. මේක ඇවිල්ලා අපේ පුරුද්ද. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛන්ධා. දීර්ඝ විස්තරයක් බුදුහාරෝ මේ දුක පිළිබඳව මතක් කරලා තියෙනවා. අපේ අය අපෙන් වෙන් වුණාම දුකක් දැනෙනවා. සමහර මලගෙදරකදී දුක ප්‍රකාශ කරගන්නට වෙන්නේ නැහැ. එන අයට සංග්‍රහ කරන්නම සිද්ධ වෙලා තියෙනවා. මලගෙදර ඉවරුණාම තමයි අම්ම වෙනුවෙන් අඬන්න වෙන්නේ. මලගෙදර ඉවරුණාම තමයි තාත්ත වෙනුවෙන් අඬන්න වෙන්නේ. මලගෙදර ඉවරුණාම තමයි ඥාතිවරයා වෙනුවෙන් අඬන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ කටිනයත්, ඔබේ මේ වස් කාලයත් ඒ බවට පත් කරගන්න එපා. හැමදාම බැරි වුණත් පුළුවන් උප්පරිම ප්‍රමාණයක් මේ තෙමස පුරාව ඔබ වස් කාලය තුල පින්කම් වලට සම්බන්ධ වෙයි. මේ වස් කාලය ආරම්භ වෙන්නේ බුදුහාමුදුරුව තමන් වහන්සේගේ පළවෙනි අවුරුදු 20 ගියන් පස්සේ. එතකොට පළවෙනි අවුරුද්ද 20 ගත වෙනකොට නිගණ්ඨ තීර්ථකයෝ බුදුහාමුදුරන්ට චෝදනා මුඛයෙන් ප්‍රකාශ කරනවා. අනිත් ශ්‍රාවකයෝ, අනිත් ශාසනවල ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වගේ වහින කාලේ තනකොළ පාගමින් ඇවිදින්නේ නැහැ. මෙහෙම තනකොළ පෑගමින් පාගමින් ඇවිදිනකොට ඒත් අලුතෙන් හැදෙන තනකොළ මරණයටපත් වෙන, විනාශ වෙලා යනවා. ඒ වගේමයි පොඩි පොඩි කෘමීන් මරණයටපත් වෙනවා. ඒ පිළිබඳව දීර්ඝ කතිකාවත සමාජය තුළ ඇති වුණා. මේ ඇතිවීම බුදුහාමුදුරෝ දැකලා භික්ෂුන් වහන්සේලාට
වස්කාලේ එක තැනක වැඩවාසය කරන්න කියලා අනුදැන වදාරනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ මුල් බුදු 20 වසෙන් පස්සේ තමයි මේ විදියට මේ සිද්ධ වෙන්නේ. එතකොට මුල් කාලේ එහෙම වුණේ නැද්ද? මුල් කාලේ වික්ෂුන් වහන්සේලා නොඑක් තැන සංචාරය කරමින් තමයි කටයුතු කළේ. එහෙනම් මුල් කාලේ නැති දෙයක් කොහොමද ඊළඟට මේ හදිසි ආවේ? එතකොට අපිට තීරුම් ගන්නට පුළුවන්කම තියෙනවා, අද ලංකාවේ අපි ගත්තොත් මිනිසුන් දේශපාලනිකව නොඑක් කණ්ඩායම් වලට බෙදිලා තියෙනවා. ඒ වගේම එදා සමාජයේ මිනිසුන් ආගමික කණ්ඩායම් වලට බෙදිලා හිටියා. අපිට ඒ කාරණය තේරුම් ගන්නට පුළුවන් බුදුහාමුදුරුව මතක් කරන්නෙම දෙසටක් මිත්‍යා දෘෂ්ටි වලින් පිරිච්ච සමාජයක තමයි මම බුද්ධත්වයට පත් වුනේ කියලා. එතකොට ඔබ තේරුම් ගන්නකෝ දෘෂ්ටිවාද කොයිතරම් තිබුණද කියලා. අන්න ඒ දෘෂ්ටිවාද අතර බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම සමාජය තුළ ඉහළට ගමන් කරනකොට සම්මා දිට්ඨියට පත්වෙච්ච නැති මිච්ඡා දිට්ඨියෙන් යුක්ත එහෙම නැත්නම් වැරදි දැකීම සහිත මිනිස්සු තමන්ට ලැබෙන නොඑක් දේවල් අඩු වෙනවා කියලා දැනගත්තම නොඑක් දෙනාට චෝදනා කරන්න පටන් ගත්තා. පින්වත්නි ඔබට මතකයි බුදුහාමුදුරන්ට නොඑක් ආකාරයේ චෝදනා කළා. දරුවෙක් මරණයට පත් කරලා ඒ වගේම නොඑක් ආකාරයේ තව චෝදනා බොහොම ප්‍රමාණයක් සිද්ධ කරා කියලා ඔබ දන්නවා. මේව සිද්ධ කරේ බුදුහාමුදුරුවෝ කියන අදහසයි. නමුත් අපි සාමාන්‍ය සමාජයේ වචනයක් තියෙනවා බොරුවට ආයුෂ නැහැ කියලා. ඉතා ඉක්මනින්ම ඇත්ත මොකද්ද කියලා හෙළි වුණා. එතකොට මේ වස් කාලය තුල ඔබ කටයුතු කරන්න ඕනේ බොරුවෙන් පිරිච්ච සමාජයක ඇත්ත මොකද්ද කියලා හොයාගෙන යන ගමනක ඔබ යෙදෙන්නට ඕන. බොරුවෙන් පිරිච්ච සමාජයක තමයි අද අපි ජීවත් වෙන්නේ. සංකර වෙච්ච, සංකීර්ණ වෙච්ච, ඒ වගේම නොයෙක් තේවල් වලින් වැසුණු සමාජයක අපි ජීවත් වෙන්නේ. ඇත්තටම පුද්ගලයාව අපිට හඳුනා ගන්නට බැරි වෙලා තියෙනවා. රූපයෙන් හඳුනා ගන්නත් බෑ සමහර වෙලාවට, කතාවෙන් හඳුනා ගන්නත් බෑ, හැසිරීමෙන් හඳුනා ගන්නත් බෑ, ඒ වගේම ඇසුරු කිරීමෙන් හඳුනා ගන්නත් බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ තරම් මිනිසුන් වංකභාවයට පත් වෙලා තියෙනවා. එහෙනම් මුලින්ම අපි ගැන හිතලා අවංක වෙන්න ඕන. සාමාන්‍ය කතාවක් තියෙනවා ධර්මය තුල, බොරු කියන මනුස්සයට මව හෝ මැරීමට හැකි කියලා. අම්මා මරන්න පුළුවන් කියලා බොරු කියන කෙනාට. සමහරවිට අපිටත් ඇහෙනවා සමහර අය කතා කරනකොට බොරුමයි කියන්නේ. අපි කියන්නේ බොරු විදිනවා කියලා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම කෙනාට ඕන දෙයක් කරන්න පුළුවන්. බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු සත්‍යවාදීව ජීවත් වෙන්න ඕන. බොරු කිව්වොතින් බොරුව මතක තියාගන්න ඕන. සත්‍ය ප්‍රකාශ කළොතින් සත්‍ය මතක තියාගන්න අවශ්‍ය නැහැ. මතක තියාගන්නට අවශ්‍ය නැහැ. සිද්ධිය විතරක් මතක තිබුණම හරි. එතකොට ඇත්ත තමයි කියවෙන්නේ. සත්‍ය තමයි කියවෙන්නේ. හැබැයි බොරුවක් කිව්වොත් බොරුව මතක තියාගන්න ඕන. එය වෙනස් නොවී කියන්න. හරියට යම් පුද්ගලයෙක් වැරද්දක් නිසා හෝ සාක්ෂියකට හෝ අධිකරණයකට කැඳෙව්වන් පස්සේ විනිසුරුවරයා ප්‍රශ්න අහනවා සාක්ෂි දෙන කෙනාගෙන්. බොරු සාක්ෂියක් දුන්නොත් ඒ පුද්ගලයා හිරේට යන්න පුළුවන්. ඒ වගේම දඬුවම් විඳින්නට පුළුවන්. බොරුවක් කියනවා දෙවෙනි වතාවෙත් ඒ බොරුව එපරිද්දෙන්ම කියන්න ඕන. නැත්නම් දෙවෙනි වතාවේ බොරුවක් කියලා කිව්වේ කියලා තේරුම් අරගෙන දෙවෙනි වතාවේ හිරේ යන්න පුළුවන්. දඬුවම් ලබන්න පුළුවන්. නොඑක ආකාරයේ අපහසුතාවෙන් වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරන්නට බොරුවෙන් යුක්ත මිනිසුන් ජීවත් වෙන සමාජයක ඔබ සත්‍යයෙන් යුක්ත ඇත්ත කියන මිනිහෙක් වෙන්න. ඒක හරි අමාරු වැඩක්. කියන්න පුළුවන් දේවල් කියන්න බැරි දේවල් ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන්. හැබැයි ඒ බොහෝ දේවල් ඔබ කියනකොට ඔබේ අභ්‍යන්තරය තුල සැඟවිලා තියෙන, ඔබේ අභ්‍යන්තරය තුල ගැට ගැහිලා තියෙන, ඔබේ අභ්‍යන්තරය තුල හිර වෙලා තියෙන සිතුලි සමුදායන් එළියට යනවා. එතකොට ඔබට සැහැල්ලු ජීවිතයක් ලැබෙනවා. පින්වත්නි, මේ අද අපි සිද්ධ කරන වස් සමාදන් වීම බුදුහාමුදුරන්ගේ අනුදැන වැදෑරීමක්, බුදුහාමුදුරන්ගේ පැනවීමක්. බුදුහාමුදුරෝ විනය ශික්ෂා පද පනවන්නේ භික්ෂුන් වහන්සේගේ පහසු විහරණයට. පහසු විහාරාය කියලා කියන්නේ පහසු විහරණයට. ඒ වගේම නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස, පැහැදුණු අයගේ වඩා වැඩි පැහැදීම පිණිස, ඒ වගේම ශාසනයේ චිර පැවැත්ම පිණිස, පුද්ගලයාගේ ආරක්ෂාව පිණිස, මෙහෙම විනය පනවන්නට හේතු 10ක් බුදුහාමුදුරුවෝ සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විනයෙහි ඉතාමත්ම දක්ෂව යෙදීම තුළ මේ ශාසනය අනාගතය කරා ගමන් කරනවා. එදා බුදුහාමුදුරුවන්ගේ කාලයේ දේශනා කළවත් අදටත් එපරිද්දෙන්ම ගැලපෙනවා. ඒ වෙනස් කරන්න බෑ. ඇයි වෙනස් කරන්න බැරි?
බුදුහාමුදුරුව කුද්ධානුකුද්ධක ශික්ෂා වෙනස් කරගන්න කියලා අවසාන මොහොතේ මතක් කරන. හැබැයි මොනවද කියලා උන්වහන්සේ මතක් කළේ නැති නිසා පළවෙනි ධර්ම සංගායනාවේදී භික්ෂුන් වහන්සේලා මතයක් ගොඩනගා ගන්නවා. අපි කිසි දෙයක් බුදුහාමුදුරුව දේශනා කරපු කිසි වචනයක් වෙනස් කරන්නේ නැහැ, එපරිද්දෙම දරා ගන්නවා කියලා. ඒ නිසා මම මේ ධර්මය පිළිබඳව දීර්ඝ ගැඹුරකට යන්න කල්පනාවක් නැහැ. අද දවසේදී මම ඔබට ඉතා කෙටියෙන් කරුණු කාරණා කිහිපයක් මතක් කරන්නම්. කුඹුරක් සීසාන්නට කාරණා රාශියක් අවශ්‍ය වෙනවා. හොඳට පායන කාලයක කුඹුරක් වපුරලා බීජ හිටෙව්වොත් මොකද වෙන්නේ? අස්වැන්න අඩුයි. එහෙනම් හොඳට වැස්ස තියෙන කාලයක කුඹුරු කරන්න සුදුසු කාලයක කුඹුරු කරන්න ඕන. මේ කාලේ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානයේ වැඩ ඉන්න කාලේ. එහෙනම් අද සිට මේ තුන් මාස අවසන් වනතුරු පින් සිද්ධ කරගන්න. පින මෙලව පරලොව සැපවත් භාවය පිණිස හේතු වෙනවාමයි. ඔබ කුසල් සිතින් කරන්න, එහෙම නැත්නම් නිවන පිණිස නිවන ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන්න. එහෙම සිද්ධ කරනකොට ඔබේ කුසල සිත යම් ආකාරයක දූෂ්‍යයට පත් වුනොත් කුසලයෙන් මෙහා පින් සිද්ධ වෙනවා. අරමුණක් නැතුව ක්‍රියාවක් හැටියට සිද්ධ කරන්න යාපත් දේවල් ඔබට වඩා වැඩි කුසල් එකතු කරගන්න පුළුවන්. මං කතාවක් කියන්නම් මෙහෙම. නිතර පන්සලට ගිහිල්ලා බෝධි පූජා තියන්. නිතර පන්සලට ගිහිල්ලා සවස් කාලේ පූජා තියන්. පහම් පත්තු කරන්නේ ආලෝකය ලබා දෙන්නනේ. දහවල්ට අපි දන්නවා අපේ රටේ උදේ ඉඳලා හවස වෙනකන් හොඳට ඉර පායනකොට පහම් පත්තු කරනවට වඩා ඉර බැහැගෙන ගියන් පස්සේ අපි පන්සලට ගිහිල්ලා අඳුර ආලෝකයෙන් පුරවන්නට පහම් පත්තු කරන්න. බුදුහාමුදුරන්ට පහණින් ඇති වැඩක් නැහැ. බුදුහාමුදුරන්ට පහන් ආලෝකයේ පූජා කරලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අඳුර දුරු වේවා කියන එක. අපේ අඳුර, අපේ අන්ධකාරය, මෝහය නැමැති අන්ධකාරය දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා ප්‍රඥාව ලැබෙනව, රිද්දි බල ලැබෙනව පහම් පූජා කරා කියාම අපි අහලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එතන තව දෙයක් තියෙනවා. ඒ ශක්තියෙන් ගොඩ නැගෙනවා. දරුවෙක් ඔබත් එක්ක පන්සලට යනවා, මල් පූජා කරනවා, සුවඳ කූරු පූජා කරනවා, පහනක් අරගෙන පූජා කරනවා, වතුර කලයක් අරගෙන බෝධීන් වහන්සේ වටා ගමන් කරනවා. මෙතන දර්ශනයක් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙතන තියෙනවා යම් ආකාරයක නොපෙනෙන දෙයක්. මොකද්ද ඒ නොපෙනෙන දේ? ඒ දරුව පිළිබඳ ඔබට සතුටක් ඇති කරගන්න පුළුවන්. ඇයි තරහ යන දරුවෙක් නම් මල් ටික අරගෙන යන්න බෑ, මල් ටික තරලා විසිකල්ල දාන පැත්තකට. ඒ වගේම හොඳ හිතක් නැත්තම්, චංචල වෙච්ච සිතක් නම් තියෙන්නේ වතුර කලේ අරගෙන බෝධිය වටේ යන්න බෑ. ගිහිල්ලා ඉවරලා බලනකොට බෝධිය වටේ රවුමක් ගිහිල්ලා ඇවිල්ලා බලනකොට කලේ තිබිච්ච වතුර ටික නැහැ. එහෙනම් කලේ වතුර හිල්ලෙන්නේ නැතු යනවා නම් සංවරශීලී ගමනක් තියෙන්න ඕන. සසල වෙච්ච නැති නිසල ගමනක යන්න ඕන. ඒකාකාරී ගමනක් තියෙන්න ඕන. කොච්චර දේවල් එතන තියෙනවද දරුවෙක් දිහා බලන්න. වැඩිහිටිය දිහා වුණත් එහෙමයි. එතකොට එහෙම අපි දීර්ඝ කාලයක් උතන, එහෙම නැත්නම් අපි කියන්නේ බෝධින් වහන්සේ ළඟ මේ විදියට බුදු පූජාවන් ටික සිද්ධ කරනකොට බුදුහාර මතක් කරන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලානේ. දෙවියෝ පින් අනුමෝදන් වෙනවා. දෙවියෝ පින් අනුමෝදන් වෙලා අපව ආරක්ෂා කරනවා. අපිට ආරක්ෂාව සලසනවා. ඒ ආරක්ෂාව සලසන දෙවියෝ සතුටටපත් වෙනවා. දෙවියෝ ජීවත් වෙන්නේ ප්‍රීති අනුමෝදන් වෙලා. පීති බක්කා භවිස්සති. එනිසා ඔබ හොඳ හිතින් පින් කරලා පින් අනුමෝදන් කරන දෙවියන්ට ඔබ ආරක්ෂා කරනවා. දෙවියෝ ඔබේ යාළුවෙක් බවට පත් වෙනවා හැමදාම දකිනකොට. එතකොට ඔබට යම් ආකාරයක දෝෂයක් තියෙනවා නම්, ලෙඩක් තියෙනවා නම් ඒව දුරු කරගන්නත් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ කාලය මාස 3යි. මනුෂ්‍ය ලෝකේ කාලය හැටියට ගත්තම බොහොම අල්ප කාලයක්. හැබැයි සංසාරයේ පුරා දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක භවයන් වල සැප විපාක ලබන්නට මේ තුන් මාසේ කොයිතරම් හොඳට ප්‍රයෝජනයට ගන්නට පුළුවන්ද කියලා ඔබ චින්තනය කරන්න හිතන්නට ඕන. බුදුහාමුදුරු සිහිපත් කරන්නේ අන්න ඒ කාරණා. පින්වත්නි, අපේ පෙරහැර සංස්කෘතියක් තියෙනවා. අපේ පෙරහැර සංස්කෘතිය තුළ අද වර්තමාන වෙනකොට කටින පෙරහැර සමහල්ලාවට ඔබ දහවල් කාර්යයේත් වීදි සංචාරය කරනවා දැකලා ඇති. අද තාක්ෂණය දියුණුයි. අද ගම දියුණුයි, නගරය දියුණුයි, රට දියුණුයි. එතකොට
දහවල් කාලේ පෙරහැරකින් සිවුරක් කටින චීවරයක් වඩම්මවාගෙන එනවා කියලා ඕන කෙනෙක්ට පේන තියෙනවා. සමහර වෙලාවට වස් කාලය අත්හැරලා ඉවර වුණාන් පස්සේ කටින චීවරය පූජා කරන්නේ. මම මේ වෙනුවේ මතක් කරන්නේ. එතකොට අර වස් චීවරය බාර ගන්න ඉන්න භික්ෂුවටත් වස් චීවර දකින්නට සමහරලාට අවස්ථාව සැලසෙනවා. එතකොට මේ පින්කම හරියට කරගන්න වෙන්නේ. සිවුර ගැන දැනගන්න. සිවුරේ රෙද්ද මොකද්ද? සිවුර කොහොමද හදන්නේ? කොහොමද කපන්නේ? කොහෙද හරි සිවුරක් ගන්න තියෙන්නේ? ඔබ බලන්න ඕන. සමහර වෙලාවට අද මන් දන්නේ මේ තරම් පහත් තත්වයට සමහර අය පත් වෙලා තියෙන්නේ කොහොමද කියලා. අටපිරිකර සිවුර විකුණන තැන් ඕන තරම් තියෙනවා. හැබැයි ඒ වය අතුරෙන් 90%ක්ම ඉතාම පහත් ආකාරයේ බාල අටපිරිකර සිවුරු විකුණන්නේ. සමහර වෙලාවට දුර්වර්ණ වෙච්ච නොයෙක් පාට ගාල නොයෙක් මේ කවර කරලා ඒව නැවත මිනිස්සුන්ට දෙන තේරෙන්නේ නැහැ. මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් අරන් ගිහලා පූජා කරනවා. නමුත් භාවිතයට ගන්න බෑ. මම මේ මතක් කරන්නේ මොකද්ද? ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න. අවබෝධයක් ඇති කරගෙන මේ පින්කම සිද්ධ කරන්න. මේ පින්කම සිද්ධ කරන්න එදා වගේ නෙවෙයි, අද වර්තමානයේ වෙනකොට ඕනතරම් රෙදි තියෙනවා. එදා අතීතයේදී රෙදි ඒ තරම් තිබුණේ නැහැ කියලා අපි දන්නවා. රෙදි ඒ තරම් තිබුණේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා සිවුරු සපයාගත්තේ බොහොම අමාරුවෙන්. සිවුරු එක එක පාටින් එකතු කරලා හදාගෙන එක පාටක් එන්න පඳු පොවන්නට හේදුනා. එහෙම සිවුරු තමයි උන්වහන්සේලා එදා පාවිච්චි කළේ රෙදි අඩු නිසා. අද රෙදි ඕනතරම් තියෙනවා. රෙදි තියෙනවා නම් ඒ ගන්න රෙද්ද හරි රෙද්දක් හැටියට ගන්න ඕන. ඔබව මුලාවටපත් වෙන්න පුළුවන්. ඔබව යම් කෙනෙක් විසින් රවට්ටන්න පුළුවන්. ඒ නිසා දැනගෙන කරන්න. ඒක දැනගන්න. ඒක හොඳ අධ්‍යාපනයක්. මේ සංසාර ගමනේ සමහර වෙලාවට මේ ජීවිතේදී ගියෙක් වෙලා ඉන්න ඔබ මේ ජීවිතේ යම් දිනක පැවිද්දෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ ජීවිතේ පැවිද්දෙක් බවට පත් වෙන්න බැරි ඔබ මේ කරන පින්කම් නිසා, මේ කරන සමහර ප්‍රාර්ථනාවන් නිසා ඊළඟට පැවිදි භාවයකට පත් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ මේව ගැන දැනගන්න. සංසාරගත ජීවිතයක් බුදුහාමුදුරන්ට තිබුණා. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කළ එක භවයක් තුලදී නෙවෙයි, සාරා සංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා උන්වහන්සේ පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතාවන් සම්පූර්ණ කරගන්නට යෙදුනේ. ඒ නිසා ඔබට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන මේ පින්කම් හරියට සිද්ධ කරගන්න. පින්වත්නි, පින්කම පින්කමක් හැටියට කරන්න ඕන. ඒ පින්කම සිද්ධ කරලා ඉවර වෙනකොට තමන්ගේ හිත සතුටටපත් වෙන්නටත් ඕන, එයට සම්බන්ධ වෙච්ච අයගේ හිත සතුටටපත් වෙන්නටත් ඕන, පසුව සිහිපත් කරනකොට හිත සතුටටපත් වෙන්නත් අවශ්‍යයි. ඔබ අදම කල්පනා කරන්න කොහොමද කටින පින්කම සිද්ධ කරන්න කියලා. කොහොමද වස් කාලේ වස් පින්කම් ටික සිද්ධ කරන්න කියලා අදම කල්පනා කරන්න. අද පටන් ගත්තම පින්වත්නි, ඔය සිතුවිල්ල මාස 3ක් පුරාවට හිත තුල දලුලා වැඩෙනවා. ඒ දලුලා වැඩෙන සිතුවිලි තුල අන්තර්ගත වෙන්නේ කුසල් සිතුවිලි, පුණ්‍ය සිතුවිලි. ඔබ අපි හැම දෙනාගේම ජීවිත විශ්වාස නැ. කෝ ජඤ්ඤා මරණං සුවේ. බුදුහාමුදුරු අපිට මතක් කරලා තියෙන හෙට මැරෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. හෙට මරණයටපත් උනත් කිසි ප්‍රශ්නයක් නැහැ පින්වත්නි. පුණ්‍ය සහගත සිතුවිලි හිත තුල ගොඩ නැගිලා තිබුණේ. පිනෙන් පිරලා තිබිච්ච හිතක් පූර්ව චේතනා හොඳයි. මුංචන චේතනාව පින්කම සිද්ධ කරන අවස්ථාව. ඒ දක්වාවත් තාම ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. හැබැයි පිනෙන් පිරිච්ච හිත, ඒ පිනෙන් පිරිච්ච හිත මුව මඬලෙන් වත කමලෙන් ප්‍රකාශයටපත් වෙනවා. ඒ නිසා ඔබ හිතන්න, මුව මඬලෙන් වත කමලෙන් ප්‍රකාශයටපත් වෙන ඔබේ අභ්‍යන්තර හිත තව කෙනෙක්ට කියව ගන්නට පුළුවන්කම තියෙන්නේ ඔබේ ක්‍රියාකාරීත්වය මත, ඔබේ හැඟීම් මත, ඔබේ සිතුවිලි මත. ඒ නිසා ඔබ සිහිපත් කරන්න, කල්පනා කරන්න, සංසාර ගමනේදී මනුස්ස භවයක් ලැබලා තියෙනවා. නිකම්ම නිකම් මනුස්ස භවයක් නෙමෙයි. ඇසකරනාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන් ලැබිලා තියෙන, ඒ ලැබිච්ච ඉන්ද්‍රියන් හොඳින් ක්‍රියාත්මක වෙන, යමක් කිව්වම තේරුම් ගන්නට පුළුවන් හැකියාව තියෙන මිනිසෙක් වෙලා ඔබ උප්පත්තිය ලැබලා තියෙනවා. හිසට සෙවණක්, ගතට වස්ත්‍ර, කුසට ආහාර, ලෙඩ වුණාම බෙහෙත් හැටියට ඔබ ඒ දේවල් ලබනවා. ඒ වගේමයි භික්ෂුන් වහන්සේලා සිව්පස්සේ හැටියට ඒවා ලබනවා. මේ දෙපැත්තටම ඒ දේවල් අඩුවැඩි වශයෙන් අඩුවැඩි වෙනවා. සමහර භික්ෂුවකට වැඩි වශයෙන් ලැබෙන්න පුළුවන්. සංසාරයේ දානමය පින්කම්වල විපාකය, දීපු දෙහි ප්‍රතිඵලය ලැබීම, නොදීපු දෙහි ප්‍රතිඵලය නොලැබීම. අපේ ගෙදරක්, අපේ ඔබේ ගෙදරක්, අපේ පන්සලක් ඉස්සරහට එන හිඟන්නේ යාචකෙක් අපිට කියන කතාවක් තියෙනවා. මොකද්ද? මම පෙර දීලා නැහැ,
ඒ නිසා මට මේ තත්ත්වයට පත්වෙන්න වුණා. ඔබ දෙන්න මේ තත්ත්වයෙන් මිදෙන්නන යාචක අපිට උගන්නනවා දන් දෙන්න කියලා. ඒ නිසා දීම හිත හදාගෙන දෙන්න, දීම හිත පිනා යන්න දෙන්න, දීලා සතුටට පත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොට. දෙන දේ පිළිබඳව ඇලීමක් ගැටීමක් ඇති කරගන්නත් එපා. ඇලීමක් ගැටීමක් ඇති කරගන්නත් නැතුව දෙන්න පුරුදු වෙන්න. මේ ශාසනය පවතින්නේ අවුරුදු තව ඉස්සරහට 5000ද 10000ද ලක්ෂෙද, ඒ තාක් කාලයක් ශාසනය පවතින්නේම භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නකම් විතරයි. භික්ෂුන් වහන්සේලා මේ ධරණී තලයෙන් යම් දවසක නැද්ද, ඒ දවසේදී මේ ධරණී තලය තුළ සම්බුද්ධ ශාසනය නැහැ. නිසා ඔබේ යුතුකමක්, ඔබේ වගකීමක් භික්ෂුන් වහන්සේලා රැක ගැනීම, ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම. බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ ඔබට නිවන් දකින්නට ඒ අය මඟ කියනවා. ඔබට නිවන පිණිස හේතු වෙන පුද්ගලයෙක් බවට ඒ අය හේතු වෙනවා. පින්වත්නි, ඔබට මතකනේ සිද්ධාර්ථ කුමාරයා ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් අවසානයේදී පැවිදි රුවක් දකින්නේ. රුව දැකීම පමණින්ම අතීතයේදී තම හිත තුළ ගොඩ නැගිච්ච සිතුවිලි පරම්පරාව අවදි වුණා. මේ සසර කතරින් එතර වෙන්නට, නිවන් අවබෝධ කරගන්නට, සත්‍ය හොයාගෙන යන්නට, කුසලයේ හොයාගෙන යන්නට සිත් උනේ අන්න ඒ කාරණය මුල් කරගෙන. ඒ නිසා මේ ශාසනය තුළ දකින්නට ලැබෙන හැම භික්ෂුවක්ම මේ ශාසනය පවත්වන්නට හේතු වෙනවා. ඒ අය අතර දුස්සීල අය ඉන්නත් පුළුවන්, දුස්සීල නැති අය ඉන්නත් පුළුවන්, සීල සම්පන්න අය ඉන්නත් පුළුවන්, වයෝවෘද්ධ අයත් ඉන්න පුළුවන්, ගුණෝවෘද්ධ අයත් ඉන්න පුළුවන්, නොඑක් ආකාරයේ ශක්තියෙන් සහිතයි ඉන්න පුළුවන්. හැබැයි මේ හැම දෙනාම මේ ශාසනය පවත්වාගෙන යන්නට හේතුව සමහර කෙනෙක්ට හිතෙන වැරද්දක් වැරද්දක් නොවන්න පුළුවන්, පවක් පවක් නොවන්නට පුළුවන්. ඒ නිසා වැරදි හැම දිනාතිම සිද්ධ වෙනවා. වැරදි කමා කරගන්නට පුළුවන්. ඔබ අතින් සිද්ධ වෙන වැරදි කායේන වාචා චිත්තේන කියන ගාථාව කියලා කමා කරගන්න. භික්ෂුන් වහන්සේලා අතින් සිද්ධ වෙන වැරදි භික්ෂුන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා දෙනමක් පෝයගේට ගිහිල්ලා දේශනා කිරීම තුළින්, පවාරණය කර ගැනීම තුළින් සුද්ධ වෙනවා, පිරිසුදු භාවයටපත් වෙනවා. එක එක්කෙනා දෙදෙනා වහන්සේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රකාශ කරනවා. පින්වත්නි, හැබැයි පව් එහෙම නැහැ. පව් වලින් අපිට යම් විපාකයක් තියෙනවද, ඒ විපාකේ ලැබෙනවා. පින් වලින් අපිට විපාකයක් තියෙනවද, ඒ විපාකේ තියෙනවා. කුසල් වලින් අපිට විපාකයක් තියෙනවද, ඒ විපාකේ තියෙනවා. අකුසල් වලින් යම් විපාකයක් තියෙනවද, ඒ විපාකේ තියෙනවා. හැබැයි වැරදි වලින් අපිට ඈත් වෙන්න පුළුවන් වැරද්ද දැනගත්තම. ළමේට ගුරුවරයෙක් කියනවා ගෙදර වැඩ කරගෙන ඉන්න කියලා. මේ පාඩම් ටික හදාගෙන ඉන්න, මේ පාඩම් මේ වචන ටික පාඩම් කරගෙන ඉන්න, මේ කවි ටික පාඩම් කරගෙන ඉන්න. කවි පාඩම් කරගෙන ඉන්න කියලා කිව්වම දරුවට පාඩම් වෙන්න කරන්න බැරි වෙන්න පුළුවන්. දරුවට කියලා දෙන්නට ඕන කවිය කියන ස්වභාවය, කවිය කියන ක්‍රමය, හැඩතල සහිතව කියන්න ඕන, ඝන සහිතව කියන්න ඕන, උච්චාරණය කරලා පෙන්වන්නට ඕන. එතකොට දරුවෝ ඒක පාඩම් කරන් එනවා. එහෙමත් කියලා කරගෙන ආවේ නැතොත් ඒක වැරද්දක් මිසක් ඒක පවක් නෙමෙයි. ආයෙත් කියලා එක කරවන්න පුළුවන්. ඒ වගේ වැරදි සහ පව් අතර වෙනස ඔබ තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන මේ වස් කාලයේ පුරාවටම වැරදි වලිනුත් අයින් වෙලා, පව් වලින් කොහොමත් අයින් වෙන්නට ඕන, වැරදි වලිනුත් අයින් වෙලා හොඳ සිහියක පිහිටවල මිච්ඡා සතියෙන් හිත ඈත් කරලා සම්මා සතියට හිත ගෙනල්ලා මේ ජීවිකාව මේ තෙමස පුරාවටවත් ගමන් කරන්න ගත කරන්න. එතකොට මේ ශාසනය උගන්නන ගැඹුරුම පැහැදිලි කිරීම තමයි නිවන. ඒ වෙනුවෙන් කරන්නට තියෙන එකම දේ තමයි භාවනා කිරීම. පින්වත්නි, ඔබ අපි හැමදෙනාම දන්නා කියන භාවනා කීපයක් තියෙනවා. එකක් තමයි මෛත්‍රී භාවනාව. තව එකක් තමයි ආනාපාන සති භාවනාව. මේ භාවනා දෙක ඉතාම ප්‍රසිද්ධ භාවනා. තව භාවනා වර්ග රාශියක් තියෙනවා. විසුද්ධි මාර්ගය තුළ භාවනා 40ක්, සමතයට සම්බන්ධ භාවනා 40ක් පිළිබඳ ඉගැන්වීමක් තියෙනවා. එතකොට ඒ තුළ ඉන්දියාවේ තිබිච්ච සමත භාවනා සහ ආර්ය භාවනාත් අනාර්ය භාවනාත් මේ දෙවිධියම තියෙනවා. මේ අතර ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්න පටන් ගන්න. අද සමාජයේ බොහෝ දෙනාට බොහෝ ලෙඩ තියෙනවා. තේරෙන්න මතක් කළොත් පැහැදිලි වෙන්න අවබෝධ වෙන සීනේ තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා, හයි බ්ලඩ් ප්‍රෙෂර්, මේ එහෙම තමයි කියන්නේ. දියවැඩියා වෙන්න පුළුවන් සිංහලෙන් කියනවනම්. ඒ වගේම අධිරුධිර පීඩනය වෙන්න පුළුවන්.
ඒ වගේම ශාරීරියේ තෙල් වැඩිවීමක් වෙන්න පුළුවන්. මේවට එක බෙහෙතක් තමයි ආනාපාන සතිය. තමන්ගේ හිත තුල තියෙන ආතතියන් පිට කරගන්නට හොඳ ක්‍රමයක්. විෂාදය දක්වා ගමන් කරන්නේ නැතුව ඔබට ලේසියෙන්ම හිත හදාගන්න පුළුවන් ක්‍රමයක් මේ තුල මතක් කරලා තියෙන බුදුහාරු. අද නූතන මනෝවිද්‍යාව බොහොම දියුණුයි. අද දරුවෝ රැල්ලක් හැටියට මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා. සමහර අය ඉගෙනගෙන අවසන් වෙලා බලනකොට අධ්‍යාපනයක් තියෙනවා. ඒ අධ්‍යාපනයට සුදුසු ආයතනයකින් නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ කෙසේ වෙතත් ඒ දැනුමක් දරුවන්ට තියෙනවා. මේ ඉගැන්වීම තුළ ආනාපාන සතිය තියෙනවා. ඒක ඉගැන්වීමට විතරක් සීමා කරන්න එපා, ලඝු කරන්න එපා. තමන්ගේ ජීවිත අත්දැකීමක් බවට පත් කරගන්න. තමන්ට කොයිතරම් සැනසීමක් ඒ තුලින් ලැබෙයිද කියලා ඔබට හිතා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ වස් කාලය ආරම්භ වෙනකොටම පරිසරය හරි වෙනස්. පරිසරය බලන්නකෝ. පන්සලට ගිහිල්ලා බැලුවොත් අප්‍රේල් කාලේ වගේ වෙනකොට අපේ බෝධින් වහන්සේගේ කොළ වැටිලා තිබුණේ. දැන් කොළ පිරීලා තියෙන්නේ. දලු දාලා දලුත් කොළ පාට වෙලා තියෙන්නේ. ගස්වල ගෙඩි හැදිලා තියෙන්නේ. ගෙඩි හැදෙන ගස්වල මල් හැදෙන ගස්වල මල් හැදිලා තියෙන්නේ. දැන් වස් කාලය මිනිසුන් විතරක් නෙවෙයි මේ පරිසරයත් වස් සමරනවා. පින්වත්නි, මේ වස් කාලය ඇත්තටම මාස 4යි. මාස 3ක් වස් කාලය, ඊළඟ මාසය සිවුරු මාසය. සිවුරු මාසය හැටියට තමයි හඳුන්වන්නේ. සිවුරු පූජා කරන කාලය. එහෙම නැත්නම් කටින පින්කම් කරන මාසය තමයි එතනින් එහාට ගත වෙන්නේ. මේ කාලය තුල ඔබ ධර්මය පිළිබඳවත් හිත යොමු කරන්න. පින්වත්නි, ඔබේ ගෙදරකට භික්ෂුන් වහන්සේලා වැඩම කරවාගෙන රාත්‍රී පටන් ගත්තම 9 වගේ පමණ වෙනකොට මහ පිරිතක් පාන්දර 5 විතර වෙනකන් උන්වහන්සේලා සජ්ජායනා කරනවා. මේ පිරිවානා පොත් වහන්සේ තුල අන්තර්ගත වෙන්නේ බණවර 4යි, අකුරු 8000ව 4යි, අකුරු 32000යි. සංයුත්ත නිකාය පින්වත්නි බණවර 80ක්, අංගුත්තර නිකාය පින්වත්නි බණවර 120ක්. ඒ තරම් දීර්ඝයි. හැබැයි ඒවා කියවන්නට පුළුවන් පොඩි පොඩි සූත්‍ර තියෙන, කුඩා කුඩා සූත්‍ර තියෙන. අතරේ දීර්ඝ සූත්‍රත් තියෙනවා. Tamanට පුළුවන් උපරිම ප්‍රමාණයක් මේ වස් කාලේ කියවන්න. අඩු ගානේ සංයුත්ත නිකායෙන් එක දවසට එක ගානේ මේ මාස 3ට සූත්‍ර 90කුත්, අංගුත්තර නිකායෙන් දවසට එක ගානේ සූත්‍ර 90කුත්, එහෙම නැත්නම් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152කින් සූත්‍ර 90ක්වත් ඉවර කරගන්න පුළුවන් වුණොත් සංසාර ගමනට, මේ ජීවිතයේ ධර්මාබෝධය පිණිස සංසාර ගමනටත් කොයිතරම්නම් පිටුවහලක්, පිටුබලයක්, අස්වැසිල්ලක් බවට එය හේතු වේද කියලා ඔබට කල්පනා කරන්න පුළුවන්. ඒ තරම් ධර්මඥානයක් ඒ තුල ඔබට ලැබෙනවා. ඒ කියවීම තුල ලැබෙනවා. ඒ අවබෝධය තුල ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ජීවිත පරිඥානයක් ඒ තුලින් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. පින්වත්නි, දහම අපි හරි තැනින් අල්ලා ගන්නට ඕන. විවේචකයෝ ඉන්න පුළුවන් ඕන තරම්. පොත් ලියන මිනිස්සු හරි අඩුයි. කතුවරු හරි අඩුයි. හැබැයි ග්‍රන්ථ විචාරකයෝ ඕන තරම් ඉන්නවා. කෘතියක් සම්පාදනය කරන්නට, ගීතයක් රචනා කරන්නට ඉන්න අය හරි අඩුයි. හැබැයි ගීතය විචාරය කරන්නට විචාරකයෝ ඕනෑතරම් අපිට හොයා ගන්නට පුළුවන්. යමක් කරන්න පිරිස අඩුයි. කරන දේ අඩුපාඩු කියන්න ඕනතරම් අය ඉන්නවා. නිසා ඔබ යමක් කරන්න පටන් ගත්තම විවේචන එන්නට පුළුවන්, ගරහන්නට පුළුවන්, බැනුම් අහන්නට සිද්ධ වෙන්න පුළුවන්. ඒවා ගණන් නොගෙන ඉස්සරහට යන්න ඕන. අනගාරික ධර්මපාලතුමත් මේ රට අත්හැර දාලා මෙයන් ගියා. ඒ නිසා ගිහි ඔබ එතුමාව ආදර්ශයට ගත්තොත් ඔබට යම් ආකාරයක අස්වැසිල්ලක් සිද්ධ වේවි ඒ කතා අහනකොට. ඇයි? ඒ තරම් ඔබට බනින්නේ නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කරන දේ ඔබ කරන්න. ඔබ යමක් පටන් ගත්තම වලක්වන පිරිස ඉන්නවා. ටික දවසක් කරනකොට වලක්වන පිරිස අඩු වෙනවා. බණින පිරිස ඉතුරු වෙනවා. තව ටික දවසක් කරනකොට වලක්වන පිරිසත් නැහැ, බණින පිරිසත් නැහැ. සාමාන්‍ය විදිහට යනවා. තව ටික දවසක් කරනකොට ඒ අයම වර්ණනා කරන්න පටන් ගන්න ඔබේ යහපත් ක්‍රියාව, යහපත් ප්‍රතිපදාව, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන ක්‍රියාව, ඒ හොඳ දේ අගය කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ මෛත්‍රියෙන් යුක්ත හිතක් ගොඩනගාගෙන ඔබ කර්මය කර්මඵලයේ විශ්වාස කරමින් ජීවත් වෙන්න. පින්වත්නි, අපේ ශාසනය පවතින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම
මුල් කරගෙන. එතකොට මේ හතර කොට්ටාසයම එක හා බැඳිච්ච අවියෝජනීය සම්බන්ධයක් තියෙන්ට ඕන මේ ශාසනය පවත්වාගෙන යන්නට. එතකොට භික්‍ෂූන් වහන්සේ සමඟ මේ වස්කාලයේදී කුළුපග සම්බන්ධතාවයක් ඇතිවෙනවා. අපිට මතකයිනේ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන්නට යෙදුනම් පස්සේ පළවෙනි භික්‍ෂූන් වහන්සේලා පන්සීයක් එකතු වෙලා මාස තුනක් ගිය තැන පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණා. පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්නට පූර්වයෙන් කලින් උන්වහන්සේලා හිටපු තැන් ආවාස සේනාසන ඒවා කැඩිච්ච බිඳිච්ච ඒවා හදලා හුණු පිළියම් කරලා තමයි පටන් ගන්නට යෙදුනේ. ඒ නිසා මේ කාලෙත් ඔබට ඒව කරන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා ඔබේ පන්සල අරගෙන අපවත් වෙලා යන්නේ නැහැ. ඒ ඔබ වෙනුවෙන් පවතිනවා. භික්ෂුන් වහන්සේලා ඉන්න තාක් කල් පමණයි එතන උන්වහන්සේලා වැඩ ඉන්නේ. භික්ෂුන් වහන්සේලාත් තේරුම් ගන්නට ඕන මම මේ ටික කාලයකට මේ විහාරස්ථානයේ බාරකාරයා පමණයි. මම මේ ඉතුරු කරලා ශාසනයට ඉතුරු කරලා මම මෙතනින් ඉවත් වෙලා යනවා. මම යන්නේ සසර ගමනට. සසර ගමන අවසන් කරලා නම් උන්වහන්සේ නිවනට යනවා. සසර ගමන අවසන් කරලා නම් යටට වැටෙන්නේ නැතුව මැද නවතිනවා නම් මැද නැවතිලා හෝ නැත්නම් උඩට යන්න ඕන. ඒ කිව්වේ සතර අපායට වැටෙන්නේ නැතුව මනුස්ස ජීවිතයක හෝ දිව්‍ය භවයක උප්පත්ති ලැබන්නට සුදුසු පරිදි තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වන්නට ඕන. ඒ නිසා යම් විහාරස්ථානයක වත්තකන්දකේ තියෙන වත් 13 සිද්ධ වෙනවා නම් පුදුමාකාර විදියට ඒ විහාරස්ථානය දියුණුවෙන් පටන් ගන්නවා. පුදුමාකාර විදියට මිනිසුන් උන්වහන්සේ සමග සම්බදියාවක්, ලැබදියාවක්, හිතවත්කමක් මේ සියල්ල ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මේ දෙගොල්ලා අතර අවියෝජනීය සම්බන්ධතාවයක් ඇතිවෙනවා. හැබැයි දෙපිරිසම තේරුම් ගන්නට ඕන ඒ තුල අර දසපරිභෝග හට ගන්නට අවශ්‍ය වෙන කාරණා ගොඩනගන්නේ නැතුව පහසු විහරණය පිණිස දෙපිරිසෙම පහසු විහරණය පිටස කටයුතු කරන්න කල්පනා කරන්නට ඕන. එතකොට මේ වස් කාලය තුල කොච්චර දේවල් අපිට හිතන්න තියෙනවද? භික්ෂුන් වහන්සේට තමන්ගේ ධර්මඥානය වර්ධනය කරගන්නට පුළුවන්, ගිහි ඔබට නොඑක ආකාරයේ පින්කම් සිද්ධ කරගන්නට පුළුවන්. සසර ගමනක එන අපිට පින්කම් සිද්ධ කිරීමෙන් අපිට ඵල ඇති කරගන්නට පුළුවන්. අපි ගොඩක් වෙලාවට කියනවා අපිට අපලයි කියලා. අපල ඇති වෙන්නේ ඵල නැති වුණාම. ඒ නිසා අපි ඵල ඇති කරගන්නවා. ඵල ඇති තැන අපල නැහැ. ඒ නිසා හැම දෙනාම නිතර කල්පනා කරන්නට ඕනේ යමක් වටිනවද එය කරන්නට ඕන. යමක් වටින්නේ නැද්ද එය නොකර ඉන්නට ඕන. ඒ තුල මෙලව ජීවිතය සකස් වෙනවා. මෙලව හොඳ ජීවිතයක් ගෙවුවාන් පස්සේ මෙලව හොඳින් සතුටින් කටයුතු කළාම අධ්‍යාත්මික ජීවිතේ වර්ධනය කරගත්තම මිත්‍යා දිට්ඨියෙන් ඈත් වෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා, වැරදි දැකීමෙන් ඈත් වෙලා, යහපත් දැකීමට සම්මා දිට්ඨියට පත් වෙලා ජීවිකාව ගත කරන්න පුළුවන් නම් සසර ගමන ගැන, ඊළඟ භවය ගැන මරණයට පත් වෙන අවස්ථාවේදී බය වෙන්නට අවශ්‍ය නැහැ. සමහර කෙනෙක්ට වයසට යනකොට බය හිතෙනවා. තමන්ට අතීතයේ කරපු දේවල් මතක් වෙනවා. කළ හොඳක් මතකයට එන්නෙම නැහැ. කරලා තියෙන්නේම තමන්ටත් වැඩක් නැති, අනිත් අයටත් වැඩක් නැති දේවල්. ඒ නිසා වැඩක් ඇති පුද්ගලයේ කැටියට සමාජ ජීවත් වෙන්න ඕන. ඒ වැඩක් ඇති කියලා කියන්නේ මේ ඉදිනදා කර්මාන්ත කිරීම නෙමෙයි, මේ ජීවිතයට වැඩක් ඇති. ඒ වගේම අවසාන කාලයේදී එක තැනකට වෙලා සිහිපත් කරනකොට මම මොනවද කළේ කියලා හොඳ දේවල් හිතට ගලාගෙන එන ගඟක් වගේ හොඳ දේවල්, හොඳ සිතුවිලි ගලාගෙන එනවා නම් අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ඒ සිතුවිලි වලින්ම ඒ කාලය ගත කරන්න පුළුවන්. ජාතිය කියන්නේ ඉපදීම. ඉපදිච්ච අපි ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා. එහෙමපත් වෙලා අපි හැමදෙනාම දින එක මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වීම හෙටද, අනිද්දද, සතියෙන්ද, මාසෙන්ද, අවුරුද්දෙන්ද, අවුරුදු 10ෙන්ද, 20ෙන්ද, 30ෙන්ද, 40ෙන්ද, 50ෙන්ද, 100ෙන්ද අපිට කියන්න බෑ. ඒක අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා ගත වෙන මොහොත සතුටින් ඉඳීමයි වැදගත්. සන්තුට්ටි පරමන්දනම් මේ හැම පින්කමකම, හැම ක්‍රියාවකම අදහස, අර්ථය, අවසාන බලාපොරොත්තුව පුද්ගලයාගේ හිතේ සතුට ඇති කිරීම. ඒ වෙනුවෙන් ඔබ කායිකව සතුටත් ලබන්නට ඕන, මානසිකව සතුට ලබන්නටත් ඕන. කය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන, මනස පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. කය නාල පිරිසුදු වෙන්න පුළුවන්, නාල පිරිසුදු වෙන්නම ඕන. පිරිසිදු ඇඳුම් අඳින්නටම ඕන.
ඒවගේ මයි මනස ඊරිසියාව ක්‍රෝධය වෛරයමානය කුහකම ලෝබදෝස මොහ ආදී අකුසල චේතනාවලින් ඈත් කරගන්ටෝන්. සිත ඒවායෙන් විනිර්මුක්ත වෙච්ච තැන තමන්ගේ හිත තුළ ඇතිවෙන්නේ යහපත් සිතුවෙලි. තමන්ගේ හිතට තමන්ටම තමන්ගෙන සතුටුයි. අන්න එහෙම ජීවිතයක් ඔබ ළඟා කරගන්නට උදා කරගන්නට මේ වස් කාලේ කල්පනා කරන්නට ඕන. එහෙනම් මේ වෙලාවේ ඔබ කෙටියෙන් මේ විදිහට මතක් කරගන්න. ලෝතුරු තථාගත බුදුපියාණන් වහන්සේ එදා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ වැඩ සිටියා වූ කාලයේදී නිගණ්ඨනාත පුත්ත ආදී නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූතුමාගේ ශ්‍රාවකයන් විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දෝෂාභිමුඛයෙන් මතක් කරන්ට එදිච්ච කාරණයක් තමයි වස් කාලේ බවත් ගෞතම තෙම තමන්ගේ ශිෂ්‍යයෝ තමන්ගේ ශ්‍රමණයෝ ඇවිදිනව නවත්තන්නේ නැහැ. පාදචාරිකාවේ යෙදෙනවා. ඒ නිසා සත්තු මැරෙනවා. ඒ නිසා තනකොළ විනාශ වෙනවා. එහෙම මතයක් සමාජය තුළ ගොඩ නැගුණා. බුදුහාමුදුරේ මතයට උත්තරයක් දුන්නා. බස් තුන් මාසයේ පුරාවටම භික්ෂුව එක තැනක වස්වසන්නට ඕන කියලා. ඒ වස්විසීම අදටත් එපරිද්දෙන්ම සිද්ධ වෙනවා. අන්න ඒ වස්විසීම පින්කමක්. ඒ වස්විසීම විලඳාමක් නෙමේ. ඒ වස්විසීම පින්කමක්. ඒ වස්විසීම වෙනත් ආකාරයක දෙයක් නෙවේ. ඒ නිසා මේ වස් කාලය තුල සිද්ධ කරන්න ඕනේ පින්කම් කිරීම. පින්කම් කිරීම තුල අරමුණ ඇති වෙන්නට ඕනේ කුසල චිත්ත ගොඩනගන අරමුණු. නිවන කරා යන අරමුණු. එහෙම අරමුණකින් එහෙම දැඩි අරමුණකින් ඉස්සරහට ගියොතින් දිනක ඒ අරමුණ අඩු වුණත් කුසලයෙන් පිනට ඇවිල්ලා ඔබට විපාක දෙනවා. එනිසා ඔබ කල්පනා කරන්නට ඕන භික්ෂුන් වහන්සේලාට කාරණා පහක් ලැබෙනවා මේ වස් කාලේ වස් සමාදන් වුණා. ගිහි අයට මෙලොව සැපත් පරලොව සැපත් ලබන්නට හැකියාව තියෙනවා. එනිසා සැප ලබන්න ඔබ අපි හැම දිනාම කැමතියි. සැපයට එකම හේතුව පින. පිනට කියන තව සරල ළමක් තමයි පින්වත්නි අපි හැම දිනාම දන්න යහපත හොඳ. එනිසා මේ පින අපි හැම දිනාම සිද්ධ කරගන්න ඕනේ. මේ භවයෙන් මේ ජීවිතයෙන් අපේ සංසාර ගමන අවසන් වෙන්නේ නැහැ කියන සිතුවිල්ලක් අපි තුල තියෙන නිසා. ඒ මොකද අපි පුනර්භවය විශ්වාස කරන. අතීතයක් තිබුණා නම් වර්තමානයක් තියෙනවා නම් එළඹිච්ච නැති අනාගතයක් පිළිබඳව අපිට පේන්න තියෙනවා නම් මරණින් මතු නැවත ජීවිතයක් තියෙනවා කියලා ඔබට චින්තනය කරගන්නට බැරි නම් ඔබ මේ බුදුදහම තුල ජීවිකාව ගත කරලා නැහැ. මේ බුදුදහම තුල ඔබ යම් අර්ථයක් ලබාගෙන නැහැ. මේ බුදුදහම අවබෝධ කරගෙන නැහැ. අඩුම වශයෙන් යටත් පිරිසෙන් ඔබ මේ ශාසනයේ උගන්වන ප්‍රධානම ඉගැන්වීමත් ඉගෙනගෙන නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේව මතක් කරනවා නම් මං සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම් පුරලා බුද්ධත්වය අවබෝධ කරගත්තේ කියලා ඔබ අපිට කුමන කාරණාද මොනෝද කියන්න තියෙන්නේ. ඒ නිසා මේ ඇසලපුර 15ක පොයේ දවසේ උදේ සිල් සමාදන් වෙන්න පටන් ගන්නට යෙදෙන්න පුළුවන්. දන් දෙන්නට පුළුවන්. ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. බණ භාවනා කරන්නට පුළුවන්. ඒ වගේම නොඑක් ආකාරයේ පින්කම් කරන්නට පුළුවන්. ඒ වගේම දන්සල් දෙන්නට පුළුවන්. මේ සියල්ල ඉවර වෙලා සමහර කෙනෙක් අටසිල් සමාදන් වෙලා අටසිල් වලින් මිදිලා සිල් පවාරණය කරලා පෙරහැර බලන්න යන්න පුළුවන්. ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පුළුවන්. නුවර ගිහිල්ලා දදා වහන්සේ වන්දනා කරන්න පුළුවන්. පෙරහැරට සම්බන්ධ වෙන්න පුළුවන්. කතරගමදී කතරගම පෙරහැරට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හැම දෙයම අද දවසේ ඔබ සිද්ධ කරගන්න. ඒ නිසා අද කාර්ය බහුල දවසක්. මේ කාර්ය බහුල දවසේ කාර්ය බහුලව පින් සිද්ධ කරගන්න. මේ කාර්ය බහුල දවසේ කාර්ය බහුලවම කුසල් සිද්ධ කරගන්න. මේක වරදින්නේ නැහැ. ජීවිතේ වරදින්නේ නැහැ. ජීවිතේ හරියනවා. ජීවිතයට පැමිණලා තියෙන අපල නැති වෙනවා. උපద్రව නැති වෙනවා. හිංසා නැති වෙනවා. පීඩා නැති වෙනවා. අවමන් නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි සැනසීම උදා වෙනවා. ඒ වගේම පහසු විහෙරණේ ලැබෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ලෞතුරු බුදු පියාණන් වහන්සේ ඔබට අපිට මේ සංසාර ගමනේදී ඉපදෙමින් මැරෙමින් ගමන් කරනකොට පින කොයිතරම් වැදගත්ද? කුසලයේ කොයිතරම් වැදගත්ද? නිවන කොයිතරම්

යොදවන්න. අන්න එතකොට මේ රට සශ්‍රීකව ප්‍රශ්නවලින් කරදරවලින් මිදිලා උඩට එන්න පටන්ගන්න. ඔබේ හිත ප්‍රශ්නවලින් ඈත්වෙන්න පටන්ගන්න, නිදහස් මනසක් ඔබට ඇත්වෙන. එනිසා හැම දෙනාටම බැනබැනින්නැතුව, එකෙක්කෙනාට බැනබැනින්නැතුව, තමන්ටම බැනගන්නැතුව, තමන් පහතරදාන්නැතුව, තමන්ව පහත්කොට සලකන්නැතුව, තමන්ව උසස්කොට සලකමින්, සියලු දෙනාට සැමට සමානව සලකමින්, හැම දෙනාම එකයි කියන අදහසින් කටයුතු කරමින් ඔබට ගත කරන්නට හොඳ තුන් මාසයක් ලැබිලා තිනවා. මේ තුන් මාසය වස් කාලය හැටියට අපි සලකනවා. මේ වස් කාලය තුල ඔබත් පින් සිද්ධ කරගන්න. මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්ට ඉදිච්ච හැම දෙනාටම උතුම් වූ නිවන පිණිසම සද්ධර්ම දේශනාව හේතු වේවා, වාසනා වේවා, උපනිශ්‍රේ වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා වන්දනා කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා

0: රන් පවුමකට ඉහළ අත්තිකාරමක්. අමතන්න 01185 8840. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
1: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01187866.
2: හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.

0: දෙදහස් විසි පවසර එසල්ලයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0114700888 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
2: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
3: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී සිමෙන්ති ටයිල් ඇඩෙසිව් ස්කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
2: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
4: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් කරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
3: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
5: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්

0: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිඩ් පාර්ක් කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි. මන්චිනයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහ ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
4: මේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
5: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
6: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
5: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
10: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට David Pieris e-mobility වෙතින්.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences.
12: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715555 අමතන්න.
14: 20 an upgrade, 20 an upgrade.
15: අලුත් song එකක්ද?
14: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 an upgrade.
15: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, Singapore වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
1: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිඩ් පාර්ක් කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
0: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
18: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
19: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
20: අයියා, මට ඇපල් මලක් දෙන්න.
21: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
20: අයියා, මට මල් ගොඩාක් දීලා.
21: ඔව්වා, මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
20: හච් 15 පිස්සුවක්ම තමයි.
22: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
23: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles
24: Big Big Dinumai Bonanza Bonanza
2: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේත් සර්වෝ, වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
4: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩිය ෂොපින් ෆෙස්ටිවල්.
6: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place hi GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0117888666.
24: Onama deyak podda wedi unath prashnayak.
25: Dan balanda batu muttu wala gana poddak wedi.
24: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
25: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
26: ගන්නවා ලයිසන් එක.
27: දැන් හරිනේ අමාරු.
25: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
24: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
25: මේ දවස් වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටියෙ ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද?
28: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: උදේ 8යි විනාඩි 14යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: कथा टॉप स्टोरी
1: दमरस दहार पोदा विकाशय उग्गा लालुत नुवरथी ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ ඇසල පුර පසළොස්වක පොහෝ දින යතයි. පුන් පොහෝ දින වෙනුවෙන් දිවෙනපුරා විහෙර විහාරස්ථානවල දානශීල භවනාදී වැඩසටහන් පැවැත්වෙනවා. සියත ටීවී දම්රස දහර පෝදා සජීවී විකාශය අද පැවැත්වෙන්නේ බලන්ගොඩ ඓතිහාසික උගල් අලුත් නුවර කතරගම දේවාල පුදබිමේ සිටයි. මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. ජපානයේ කුමමෝටෝ ප්‍රාන්තයේ භූකම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණයේ සටහන් වැත්තේ 1.6 ලෙසයි. භූකම්පනයෙන් කුමමෝටෝහි සාප්පු සංකීර්ණයක දෙවන මහල කඩා වැටුණා. එම අනතුරින් 13 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලැබුවා. සුන්මුන් අතර සිරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 011 7888 666

Good morning. අටයි විනාඩි 22යි දැන් වෙලාව. අද ඇසල පුර පසුලසක පොහොය දවස. ඉතින් අද ටිකක් නේ සමනකිට ගෙදරලා ඉන්නවා ඇති. එහෙම නැත්නම් පන්සලේ ඇති. කොහොමුණත් පොඩක් හිත සංසුන් කරගෙන අද වැඩසටහන මම කරගෙන යනවා. ඔයගලන්ටත් සංසුන්ව අහගෙන ඉන්න තමයි තියෙන්නේ. හරිද? හිතට දැනෙන සින්දු ටිකක් අපි අහමු. ඒ වගේම අපේ ආදරණීය අනුග්‍රහක බවතුන්වත් මතක් කරන්න ඕනි. මුලින්ම කියන්න ඕනි බජාජ් වීගෝ ජූලි වාසි ගැන. මේකට ජූලි වාසි කියලා නම දැම්මට ඒගොල්ලෝ තීරණය කරා මේ වාසිය ටිකක් ඈතට අරගෙන යන්න ඕනි කියලා. දැන් ජූලි වාසිය ටිකක් දික් කරලා තියෙනවා. අපිට තාම හරියටම ක්ලෝසින් ඩේට් එකක් කියලා නැහැ. කොහොමුණත් මේක ටිකක් දිගට තියෙනවා කියලා මතක තියාගන්නකෝ. හරිද? ඉතින් බජාජ් වීගෝ කියලා කියන්නේ තනිකරම ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. එක චාර්ජයකින් කිලෝමීටර 150කට වඩා වැඩියෙන් දුවන්න පුළුවන් ත්‍රිවිල් එකක්. ඉතින් සල්ලි පැත්තෙන් ගත්තත් එක කිලෝමීටරයකට රුපියල් 3ක් වගේ තමයි යන්නේ. ගෙදර චාර්ජ් කරගන්න පුළුවන් මේ තියෙන සාමාන්‍යයෙන් අපි ෆෝන් චාර්ජ් කරන මේ එකට ගහලා ටක් ගාලා චාර්ජ් කරගන්න පුළුවන් මේ ත්‍රිවිල් එක. ඉතින් මේ වගේ වාසි ගොඩක් තියෙන වියදම අඩු ගත්තොත් හොඳ ආයෝජනයක් වෙන කවදා හරි දවසක ඔබ ඒ දිහා බලාගෙන අනේ මගේ ත්‍රිවිල් එක අනේ කොච්චර වාසනාවන්තද මං කියලා හිතෙන ත්‍රිවිල්යක් නැත්නම් සමහර වෙලාවට හිතෙනවනේ වාහනයක් ගත්තම අයියෝ මේක ගත්තේ මොකටද කියලා හිතෙනවනේ. හැබැයි ඔබ බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගත්තොත් කවදාවත් ඔබට එහෙම දුක් වෙන්න දෙයක් නැහැ. පසුතැවෙන්න දෙයක් නැහැ. මේ දවස්වල තියෙන වාසිය ගැන කතා කරන්න ඕනි. බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට විශේෂ වට්ටම් ගොඩක් රසක් ඔබට දෙන්න ලෑස්ති කරලා තියෙනවා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම. ඊට අමතරව වැසි ආවරණ කට්ටලියකුත් නොමිලේ හම්බ වෙනවා. විශේෂයෙන්ම ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම කියලා කියපු ගමන් බජාජ් කියපු ගමන් අපිට පොඩක් සැනසිල්ලක් හිතට දැනෙනවා. ඒකට හේතුව තමයි ඩේවිඩ් පීරිස් එක තමයි ලංකාව පුරාම ඒගොල්ලන්ගේ අලෙවි නියෝජිත ජාලය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා යන යන හැම තැනකම කවුරු හරි සර්විස් කරන කෙනෙක්, ව්‍යාපාරික කරන කෙනෙක්, කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක ලොකු සහනයක්. හිතට වාහනයක් ගත්තට පස්සේ තියෙන ලොකුම සහනේ තමයි ආෆ්ටර් සේල් සර්විස් කියලා කියන්නේ. ඉතින් ඒ සර්විස් එක තිතටම ලෙසටම දෙන්න හැමදාම ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම බැඳිලා ඉන්නවා සහ ඒගොල්ලෝ ඒ වැඩේ කරනවා. ඉතින් ඒ වාසියෙන්නේ පාරිභෝගික අපිටම තමයි. 0114 750 50 නම්බරයකට කතා කරොත් ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ අද අපි කතා කරනවා අපේ කමර්ෂල් බැංක එක ගැන. කමර්ෂල් බැංක එක ලැබලා තියෙන සම්මාන, ඒව ගැන සියලුම දේ ගැන අපි කතා කරන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලෝ තමයි ප්‍රියතම බැංකුව විදිහට පිටම 3 වතාවටත් සම්මානයට පාත්‍ර වුණේ. එතනින් නතර වුණේ නැහැ. ලෝකෙම හොඳම බැංකු 1000 තෝරනවනේ. ඒකෙත් ලංකාවේ බැංකු කිහිපයක් තියෙනවා. ඒකෙ තුඩින්ම ඉන්න බැංකුව තමයි කමර්ෂල් බැංකුව කියලා කියන්නේ. ඒ වගේ මේ ලෝකේ හොඳම බැංකු 1004 එකතු වුණ මුලින්ම එකතුන ශ්‍රී ලංකේ බැංකුවත් කමර්ෂල් බැංක එක. ඉතින් අපි මේ දවස්වල ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් ගැන තමයි කතා කරන්නේ. පොලි අනුපාතිකය දීලා තියෙනවා 10.5% 10.5% දක්වා. මේකේ තියෙන වැඩේ තමයි ඔබ තමයි තීරණය කරන්නේ කොච්චර කාලයකට දානවද. දවස් 100ද, 200ද, 300ද, 400ද, 500ද. ඒ වගේම අවම මුදලක් තියෙනවා 1,05,000 දාන්න ඕනේ. ඊට වඩා වැඩියෙන් දාගෙන යන්න තියෙන්නේ. ඉතින් සමහරක් විට ඔබ බැංකෙකට ගිහිල්ලා නැතුව ඔබ ඩිජිටල් වැඩේ කරනවා නම් මේ විදිහට ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් ඔයගලන්ට අර කලින් කියපු පොලියටත් වඩා වැඩි ගාණක පොලියකට යන්නත් පුළුවන්කම තියෙනවා කමර්ෂල් බැංක එකත් එක්ක. හරිද? සල්ලි ඉතුරු කරන එක හොඳයි. හැබැයි සල්ලි ආයෝජනය කරන එක තවත් හොඳයිනේ නේද? ෆික්ස් ඩිපොසිට් කියලා කියන්නේ ඇත්තටම සල්ලි ආයෝජනය කරන වැඩක්. ලොකු පොලියක් හම්බ වෙනවනේ.

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා.
1: මේ දන්නවද සමහරක් දේවල් තියෙනවා ලයිෆ් එකේ මිස් කරගන්න සුදුසු නැති. ඉතින් ඒ වගේ ස්පෙෂල් ප්ලෑන් එකක් ගැන අපි ඔබට කියනවා මේ දවස්වල. එක ප්‍රයිම් ගෲප් එකේ වැඩක්. මේකට අපි කියන්නේ ද පැලස් කියලා. ඔබ දන්නවා ඒක කියනකොටම තියෙන්නේ ගම්පහ කියලා නේද? රයිට්. ඉතින් මේ පැලස් එකේ ඉතාම සීමිත අපාර්ට්මන්ට්ස් ප්‍රමාණයක් දැනට ඉතිරි වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මතක් කරනවා දැන් මේක දැන් දවස් දෙකක් විතර මතක කරලා මම දන්නේ නැහැ දැන් කොච්චරක් ඉතුරුලා තියෙනවද කියලා. ඉතින් ඒ නිසා ඔබ ඉක්මනට අද දවස පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක් අරගෙන තියෙනවා නම් ගෙදර ඉන්නවනම් හවස් වරුව හරි කමන්නේ පොඩ්ඩක් දාගෙන ගිහිල්ලා බලන්න. මොකද මේක බලන්න පුළුවන් හදලා තියෙන්නේ. අනිත් එක සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරන දේවල් ගෘහ භාණ්ඩ ඔක්කොම ෆර්නිෂ්ඩ් කළා ෆයිනල් කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ලොකු වාසියක්. හරිද? ඒ හින්දා මේක මිස් කරගන්න එපා. දැන් අද ගත්තා හෙට පදිංචි උනා. ඒ වගේ වැඩක් තමයි ඔබට කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම ද පැලස් ගැන කතා කරෝතිත් මේක ගැන කියන්න තියෙන පළවෙනිම කාරණාව තමයි හරිම ලස්සන වටපිටාවක්, ලස්සන ගාඩන් එකක් ප්‍රයිම් ගෲප් එක හදලා දීලා තියෙනවා. නුවර පාරට මීටර් 100ක දුරින් තමයි මේ ද පැලස් එක තියෙන්නේ. ඉතින් අවසාන අපාර්ට්මන්ට්ස් ටික තමයි යන්නේ. ඔබටත් ආසාවක් ආවොත් ගම්පහ පැත්තට යන්න නිකන් පොඩ්ඩක් හරි හිතේ ආසාවක් තියෙනවා නම් එහෙම නැත්තම් අලුතින් දැන් මේ පැත්තේ ඉඳලා සමහරක් විට ඔබ හිතන්නකෝ කොට්ටාව හෝමගම පැත්තේ ඉන්නවා කියලා. දැන් ඕනි පොඩි චේන්ජ් එකක් ගන්න. නැත්තම් දැන් මට ඒ පැත්තේ ඉන්න බෑ. දැන් මං කළා තියෙන වැඩවල දැන් මට ඕනි පොඩි චේන්ජ් එකක් ගන්න. මම යනවා ගම්පහට. ඔබ එහෙම නෙමෙයි, ඔබ මොකක් හරි පොඩි වෙනසක් ජීවිතේ ඕනි නම් කෙලින්ම ඔබට කරන්න තියෙන මේ ගම්පහට යන එක. හරිද? ද පැලස් කතා කරන ප්‍රයිම් ගෲප් එකට 0.71.662 අද නම් වෙලාවක් දාගන්න. අද වෙලාව තියෙනවානේ. අද දාගෙන ගිහිල්ලා බලන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ සුව පහසුව පැත්තෙන් ආරක්ෂාව, අලුත් ජීවිතයක අලුත් අත්දැකීමක් ඔගලන්ට ලබා ගන්න. ඒ කියන්නේ අලුතින් තැනකට ගියා කියන ෆීලින් එක, ඒකත් තියෙන්න පැනේ. නැත්තම් ගෙවල් මාරු කරනවා කිසිම නෑ ගතියක් නෑ. ලොකු වෙනසක් ඔබට තියෙනවා මේ ප්‍රයිම් ගෲප් එකේ ද පැලස් එකෙන් ඔබ අපාර්ට්මන්ට් එකක් ගත්තොත්. හරිද? ඉතින් ඒ ගැනත් කියන්න ඕනේ. ඒ වගේම ඔබේ ඉසුසු වාහන, ඉසුසු ට්‍රක් එක සර්විස් කරලා ඔගලන්ට රැෆල් ඩ්‍රෝ එකකට මේ දවස්වල එකතු වෙන අවස්ථාව දීලා තියෙනවා. 100%ම ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් තැනට මේගොල්ලෝ වැඩේ හදලා දීලා තියෙනවා. හිතන්නකෝ වාහනේ දැම්මා ඔබට 100%ම ඩිස්කවුන්ට් එකක් හම්බුණා කියලා. මරුනේ. ඉතින් ඒ වගේ වාසියක් දීලා තියෙනවා. ඔබ කරන්න තියෙන්නේ මුලින්ම කෝල් එකක් ගන්න. ඔබට ඉස්සෙල්ලා ඉසුසු වාහනයක් තියෙනෝ නිසා ඒකේ මොකක් හරි සර්විස් වැඩක් ඇවිල්ලා තියෙන්න ඕනේ. හොඳේ නැත්තම් මේ නිකන් ඉන්න ගමන් ගන්න ඕනි කෝල් එකක්. එහෙම නෙමෙයි. කෝල් එකක් ගන්න 0.77.22.225 ගෙන නම්බෙකට. ඊට පස්සේ සතොස මෝටර්ස් වලින් ඔබව ගයිඩ් කරයි හරි විදියට. ඔබේ අහයි කොයි වගේ සර්විස් එකක්ද තියෙන විස්තර අහගෙන ඊට පස්සේ සමහරක් වෙලාවට ඒ වෙලාවම කියයි ඔබට ලැබෙන ඩිස්කවුන්ට් එක කොයි වගේද කියලා. නැත්තම් ඔබට කෝල් කරලා කියයි පස්සේ ඔබට මෙන්න මෙහෙම 25%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා මිස්ටර්, 50%ක, 75%ක, 100%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා ඔබට වැඩේ දැනගන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවනේ දැන් මේ වෙනකොටත් ඔබේ ඉසුසු වාහනේ ඉසුසු ලොරි එකක් වෙන්න පුළුවන්, ඉසුසු කැබ් එකක් වෙන්න පුළුවන්. ඒක ඔබ දාන්නෝනේ සතුස මෝටර්ස් වලට. සතුස මෝටර්ස් තමයි ඉසුසු වාහන සඳහා ජපානෙන්ම එයාට බලය දීලා තියෙනවා. ඉතින් ඒ ඉසුසු වාහනයක් හදන්න ඕන කරන ටූල්ස් වෙන්න පුළුවන්, ස්කෑනර්ස් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් හරිම දේ, හරිම බහන්ඩේ, හරිම ටූල් එක තියෙන්නේ සතුස මෝටර්ස් ගාව. සහ හරිම තාක්ෂණය එතන හරි ගියාට පස්සේ ඉන්න එතන ඉන්න සේවකයෝ ටික ඔක්කොම පුරුදු කරලා තියෙන ගානට ජපානේ යවල සමහර කට්ටියව පුරුදු කරලා නැත්නම් එහෙන් ගෙන්නලා පුරුදු කරලා ඉතින් වැඩේ හොඳටම දන්න කට්ටියක් ඉන්නේ. ඒ නිසා ඔබේ වාහනයට මෙහෙක් කියලා ඩැමේජ් එකක් කරන්න නැතුව ලස්සන්ට සර්විස් එක නඩත්තුව රෙපෙයර් එක කරලා දෙන්න සතුස මෝටර්ස් වලට පුළුවන්. හරිද? ඊළඟට අදත් අපි ඇලුමෙක්ස් ගැන කතා කරනවා. ඇලුමිනියම් සම්බන්ධයෙන් කතා කරනකොට අංක 1 අරගෙන තියෙන්නේ ඇලුමෙක්ස්. ඉතින් අපිට මේක එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ දකුණු ආසියාවේ ප්‍රථම ඇලුමිනියම් නොලෙජ් හබ් එක ඇලුමෙක්ස් එක හදලා තියෙනවා. එතනට ගිහිල්ලා ඔගලන්ට අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්, බලන්න පුළුවන් මොනවද මේ ස්ලයිඩින් ඩෝ කියන්නේ, මොනවද කොහොමද අපේ ගෙදරට මේක සෙට් වුණොත් කොයි වගේද, ඇනඩයිස් කරාම කොයි වගේ ෆිනිෂින් එකක්ද තියෙන්නේ, මේක පවුඩර් කෝට් කළා නේද තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඇලුමෙක්ස් වල හැම නිෂ්පාදනයකටම ඒගොල්ලන් වග කියන්න පුළුවන්. ඒගොල්ලෝ වොරන්ටි එක ගැරන්ටි එකක් දෙන කට්ටිය. මොකද ඒගොල්ලෝ දන්නවා ඒක ක්වොලිටි විදිහට හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අර ගෙදර ගිහලා හයි කරගත්තට පස්සේ නිකන් අයියෝ මේක දොර පොඩක් පහත් වෙලානේ, ඇඹරිලා ගිහිල්ලානේ, එහෙම හිතන්න දෙයක් නැහැ. එහෙමනේ ඔබත් කැමති? ආරයිට්. එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඇලුමෙක්ස් එකෙන් ඔබේ ඇලුමිනියම් අවශ්‍යතාවය කරගන්න වගේම ළඟපාත අවශ්‍යතාවයක් නැති වුණත් කමන්නෑ. ඔය ඔබ පොඩ්ඩක් යනවා නම් නාරහෙන් පිටපාර නාවල ඔය පැත්තෙන් යනවා නම් ඔබ දකි ලස්සනම ලස්සන බිල්ඩින් එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ ඒගොල්ලන්ගේ ඇලුමිනියම් නොලෙජ් හබ් එක කියලා අපේ ඇලුමෙක්ස් එකේ. එතනට ගිහිල්ලා පොඩ්ඩක් ඔළුව දාලා පොඩ්ඩක් විස්තර බලාගෙන යන්න කවදා හරි දවසක ඔබට අවශ්‍ය වෙයි. 8:35 දැන්.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
5: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එකම ඇතිරිවස් ගියරය brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited පරිදි
6: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC general insurance we help
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
8: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
9: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න 0115 880 400 LOLC රන් සවි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
10: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117 888 666
11: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13,16 අමතන්න.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: අද කාලයේ හොඳම ආයෝජනය Brand New Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්

0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
2: රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.

ඉදිරිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: මාදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
2: ගම් අතරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
1: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
2: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: 1500 cc turbo engine එකකින් බලගැන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
8: finishing වහලක් ලෙස color upflow වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න.
6: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන. ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

විනාඩි 50යි දැන් වෙලාව. අයියෝ මම දාලාවනේ අදත් මොලේ. මේ ඇත්තටම මොන හරි දාලාවොත් මොන හරි මිස් වුණොත් අමතක වුණොත් ඔගලන්ට දැන් ඉස්සර වගේ ගොඩාක් වොරි වෙන්න දෙයක් නැහැනේ අපිට නේද? වෙනදට නම් ඉතින් ආයි ගෙදර යනවා, ආයි හැරිලා යනවා, ආයි ඔෆිස් එකේ ඉඳන් යනවා, ආයි කාට හරි නැත එන්න කියනවා. එහෙ ඉඳන් දැන් එහෙම ඕනේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එකක් දාලා ඩග් ගාලා තමන් ගාවට ගන්න විතරයි තියෙන්නේ, ගෙන්න ගන්න විතරයි තියෙන්නේ. හරිද? ඉතින් මේක ඔබේ බිස්නස් වලට පාවිච්චි කරන්න පුළුවන්, එදිනදා ජීවිතේ මොන හරි ඔය වගේ ප්‍රශ්න ආවොත් ඒවට පාවිච්චි කරන්න පුළුවන්. හදිසියට කාට හරි ටැග්ගක් මොකක් හරි එහෙමත් සමහර කටි යවනවා, පොඩි පොඩි නිකන් ડોකියුමන්ට්ස් අගය ඒවත් නිකන් ඔය පොඩ්ඩක් දාලා ටැග් ගාලා යවනවා. මොකද ආරක්ෂාව ගැන වරි වෙන්න දෙයක් නැහැනේ. මම මේ ළඟ දවසක මගේ උපන්න සාතිකෙත් ගන්න ගත්තේ පික් මී ෆ්ලෑෂ් එකට දාලා. අර වීසා එකක් ගන්න ගිය වෙලාවේ මට ඒක මිස් වෙලා ටග් ගාලා පික් මී ෆ්ලෑෂ් එකක් දැම්මා. උපන්න සාතිකෙත් මට ටග් ගාලා ගෙනල්ලා දුන්නා. හරිද? ඉතින් ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා කියන්නේ ප්‍රල්ලවෙනිම හේතුව තමයි ඔයගලන්ට මේක ට්‍රැක් කරන්න පුළුවන් කොහෙද, දැන් ඉන්නේ කොතනද, මේ මනුස්සයා මෙතන ඉන්නේ කියන ඒ විශ්වාසය තියෙනවා. ඊට පස්සේ ඕනේ නම් කෙලින්ම කාඩ් එක දාලා ඒක සල්ලි පේ කරලා යවන්න පුළුවන්. නැත්තම් ඔයගලන්ට ආවට පස්සේ ඒ සල්ලි ටික දෙන්න පුළුවන්. හරිද? ඒක තව වාසියක්. ඊට පස්සේ හරි වෙලාවට ඒ කියන වෙලාවට ඒක ගාන්ට වෙනවා. ඉතින් ඒ නිසා කොතන හරි තැනකට මොකක් හරි දෙයක් යවනවා නම් ඒක ගැන දෙපාරක් හිතන දෙයක් නැහැ. හරි වෙලාවට ඒගොල්ලෝ ඒක ගිහිලා දෙනවා. සහ ඔබ මොකක් හරි භාණ්ඩයක් යවනවා කියලා හිතන්නකෝ. ඒකේ වටිනාකම පිළිබඳව ඔබට තක්සේරුවක් කරන්න පුළුවන් නම් මොකක් හරි තියෙනවා නම් ඒකට ලියකියවිල්ලක් හදිසි හරි මොකක් හරි ඔය ගමන යන අතරතුරේ ප්‍රශ්නයක් වුණොත් ඒකට ඉන්ෂුරන්ස් එකක් පවා තියෙනවා. ඉතින් මේ වාසිය ඔක්කොම එකට දීලා තියෙනවා පික් මී ෆ්ලෑෂ් වල. පික් මී ෆ්ලෑෂ් වලින් ඔගලන්ට බයික් එකක් වෙන්න පුළුවන්, ත්‍රිවිල් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ කාර් එකක්, ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් එතන ඉඳන් ට්‍රක්ස් වලට යනකම්ම ඔගලන්ට ඕනි නම් වාහනයක් දාගෙන ලොකු ලොකු දේවල් පවා ගෙන්න ගන්න ගෙනියන්න අවස්ථාව දීලා තියෙනවා. එකපාර ස්ථාන කිහිපයකට තැන් මෙතනටත් දීලා අතනටත් දීලා මෙතනටත් දෙනවා. එන්නේ එහෙම තියෙනවානේ අපේ සමහරද්ද මෙයාටත් දෙන්න ඕනි, ඊට පස්සේ අරයටත් දෙන්න. එහෙම පොඩි දේවල් ඕගලන්ට කරගන්න පුළුවන්. එහෙම ස්ථාන කිහිපයකට ඩිලිව කරගන්න හැකියාව දීලා තියෙනවා පික් මී ෆ්ලෑෂ් වලින්. මං ආසම එක තමයි ලයිව් ට්‍රැකින් තියෙන නිසා අර ඉන්නේ කොහෙද කින්ද මන්ද කෝල් කර කර අහන්න දෙයක් නැහැ, වෙහෙසෙන්න දෙයක් නැහැ. ලස්සන්ට වැඩේ ඉක්මනින් ඕනම දෙයක් යවන්න ගෙන්න ගන්න අපිට තියෙන ලේසිම ක්‍රමය තමයි දැන් පික් මී ෆ්ලෑෂ්. මන් දන්නවා ඒක ඔයගොල්ලෝ යූස් කරනවා ජීවිතේ කොතන හරි තැනක එකපාරක් හරි යූස් කරලා තියෙනවා. ඉතින් ඒක හරි ලොකු සහනයක් ඇත්තටම බැලුවොතින් පික් මී ඇප් එක දාගත්තා නම් ඔයගලන්ට ඒ සර්විස් එක ගන්න පුළුවන් කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් දෙන්න ගියාම හරි මොකක් හරි ගෙන්න ගන්න ගියාම හරි අපි ඒ වැඩේට වෙහෙසෙනවා නම් අපේ මහන්සිය අපේ කාලේ කොච්චර නාස්ති වෙනවද නේ. ඉතින් ඒව හරි ලේසියෙන් කරගන්න පුළුවන් එක එක ක්‍රම සහ විදි දැන් ඇවිල්ලා තිනවා මාකට් එකට. ඉතින් ඒකේ තියෙන උඩින්ම තියෙන ඒ සඳහා තියෙන හොඳම ක්‍රමවේදය තමයි පික් මී ෆ්ලෑෂ් කියලා කියන්නේ. ඕකේ, අපි බිග් රේසර්ස් ගැන සහ බිග් ලයිටර්ස් වලින් උංගලන්ට මේ දවස්වල ලැබෙන තෑගි ගැන කතා කරනවා. බිග් 3 වෙන්න පුළුවන්, බිග් EC2, එහෙම නැත්නම් බිග් ට්වින් ලේඩි. බිග් ලයිට් එක ඔගොල්ලෝ ගන්නකොට ඒකේ තියෙනවා S කෝඩ් එකක්. හරිද? දැන් සාමාන්‍ය රේසර්වල තියෙන අර උඩ තියෙන පැකේජින් එකේ තියෙනවා S කෝඩ් එක. ඊට පස්සේ ලයිටරේ ඒකේ අලවල තියෙනවා S කෝඩ් එක. ඉතින් ඒක අරගෙන ඒක මේ යන ගමන් දැන් කාගිල්ස් එකේදී දකිනවා. යන ගමන් S කෝඩ් එක ටයිග එහෙම කරන්න බෑ. මොකද සාක්ෂි වශයෙන් ඕගොල්ලෝ ගාව ඒක තියෙන්න ඕනි. කවදාද දවසක ආ දිනලා මෙන්න මෙහෙමයි කියලා කිව්වම ඔයා පෙන්වන්න ඕනේ මේ තමයි මගේ පැකේජින් එකේ කොටස, මේ තියෙන ස්කෝඩ් එක, මේක මම ගත්ත එක කියලා පෙන්වන්න ඕනේ. ඒ නිසා නිකන් දැකලා ෆොටෝස් ගහගෙන ගිහිල්ලා ස්කෝඩ් යවන්න හරියන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා අපි වගේ අය ඉන්නවා කියලා, බික් එකෙන් දන්නවා මම වගේ කට්ටිය. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව දීලා නැහැ. ඒක අවස්ථාවක් නෙවෙයි, ඒ වගේ හොර වැඩ කරන්න දීලා නැහැ. ඉතින් අනිවාර්යෙන්ම බික් පාරිභෝගිකයන්ට, ඒගොල්ලන්ගේ ලොයල් කස්ටමර්ස්ලාට තමයි මේ වාසිය දෙන්න බික්ට ඕනි. ඉතින් ඒ නිසා තමයි අර සාක්ෂි විදිහට ඒ කෑල්ල තියාගන්න කියලා කියන්නේ. ඔගොල්ලෝ SMS කරන්න ඕනි මෙන්න මේ විදිහට, big හිස්තැනක් අර S කෝඩ් එක දාලා, හිස්තැනක් තිබ්බා ID නම්බර් එක දැම්ම, 23:43 SMS එකක් දැම්ම. SMS එක නිකම් SMS එකක් දාන්න. හරිද? ඊට පස්සේ දවස ගානේ මොබයිල් ෆෝන්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. සතිය ගානේ ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න අපිට big bonanza වලින් අවස්ථාව ලැබිලා තියෙනවා. හරිනේ, වැඩේ පැහැදිලිනේ. ඊළඟට අපි මේ දවස්වල LOLC ෆයිනෑන්ස් එකත් එක්ක ෆැක්ටරින් සර්විස් එක ගැන තමයි කතා කරන්නේ. මේක නම් හරිම ෂෝක් වැඩක්. මේ අයිඩියා එක ආපු කෙනා නම් හරිම වටිනවා. LOLC එකේ ඒ අයිඩියා එක ආපු කෙනා නියමයි. මාර ඇත්තටම
බිස්නස් එකක් කරන මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයකට තමයි විසඳුම මේ LOLC ෆයිනෑන්ස් අරගෙන ඇවිල්ලා තියෙන එක. ඇත්තටම වටිනවා. මොකද මම පර්සනලි මගේ ඔය යාළුවෝ කීප දෙනෙක් ඒගොල්ලන්ගේ එක එක බිස්නස් කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට පර්සනලි මේ මැසේජ් එක මම පාස් කරා. මොකද මම ඒගොල්ලෝ මේ අරුබුදේ ඉන්නවා, මේ ප්‍රශ්නේ ඉන්නවා දැකලා තියෙන නිසා. රයිට්? ඔබට බිස්නස් එකක් නැති වුණත් කමක් නැහැ. ඔබ දන්න කෙනෙක් බිස්නස් එකක් කරනවා නම් මේ මැසේජ් එක යට දෙන්න බොහොම වටිනවා. මේ ෆැක්ටරින් සර්විස් එක කියලා කියන්නේ හිතන්න ඔබ ව්‍යාපාරයක් කරනවා, මොනහරි ඕඩ එකකට ඔබ බඩු ටික දැන් යවලා ඉවරයි. ඊට පස්සේ සල්ලි ගන්න, සාමාන්‍යයෙන් එහෙම සල්ලි දෙන්න ඒගොල්ලෝ කාලයක් ගන්නවනේ, දවස් 30, දවස් 60, දවස් 90, එහෙම නැත්නම් දවස් 120 ඔය වගේ කාලයක් ගන්නවා. ඒ කාලෙදී තමයි ඒගොල්ලෝ සල්ලි දෙන එක. පාර සල්ලි බඩු දුන්නා, මෙහෙම සල්ලි ගත්ත, එහෙම එකක් වෙන්නේ නැහනේ. ඉතින් ඒ කාලය ඇතුළත හිතන්න තවත් ඕඩ එකක් එනවා. හැබැයි ඔයා ගාව සල්ලි නෑ. ඔබ ගිහිල්ලා ඉල්ලනවා අර ඉස්සල කලින් බිස්නස් එක කරපු කට්ටියකින් සල්ලි ලොට ඒ මිනිසුන්ට දෙන්නත් අතේ නෑ ඒ වෙලාවේ. අන්න ඒ වගේ ප්‍රශ්නකින් ඔබ ඉන්නවා නම් මේ ෆැක්ටරින් සර්විස් එක හරහා ඕගලන්ට ලැබෙන වාසිය තමයි ඕගලන්ට කරන්න තියෙන අර ඉන්වොයිස් එක ගිහිල්ලා LOLC ෆයිනෑන්ස් එකට දෙන්න. හරිද? ඒගොල්ලෝ වැඩේ ඔක්කොම සලකලා බලලා කොහොමද කියලා බලලා 80% ඒ අදාළ ගානෙන් 80% ඔබට දෙනවා. හරිද? ඊට පස්සේ අර අදාළ පුද්ගලයාගෙන්, කියන්නේ සල්ලි ගෙවන්න ඕනි පුද්ගලයාගෙන් සල්ලි එකතු කරගන්න වැඩේත් කරන්නේ LOLC ෆයිනෑන්ස්. හරිද? ඊට පස්සේ ඔබට තව 20%ක් තියෙනවනේ එතන. එතන පොඩි සර්විස් චාර්ජ් එකකුත් අරගෙන ඉතුරු සල්ලි ටික LOLC ෆයිනෑන්ස් ඔබට දෙනවා. මේක හරි ලස්සනට කරන වැඩසටහනක්. ඉතින් ඔබත් හරි හිත හොඳින් බිස්නස් එක කරන කෙනෙක් නම් ඔබටත් මේ වගේ ප්‍රශ්නට මූණ දෙන්න වෙලා තියෙනවා නම් හැරි ඉන්නේ නැතුව කෙලින්ම යන්න LOLC ෆයිනෑන්ස්. එච්චරයි මගේ කතාව. නෑ, තව එකක් තියෙනවා. අපි සිංහ ගැන කතා කරමු. සිංහ, මේ දවස්වල අපි විශේෂයෙන්ම මතක් කරන ඒගොල්ලන්ගේ රෙෆ්‍රිජරේටර් එක, ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක. ඒක කොච්චර ලොකුද කියනවා නම් කවුරු හවත් ඒක ලොකුද කියලා, ඔව් ඒක ලොකුයි. ලීටර් 276 කැපැසිටි එකක් තියෙන 2-door ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක් තමයි මේ සිංහ හඳුන්වලා දීලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂම වාසිය තමයි 50%ක් විදුලිය ඉතිරි කරලා දෙනවා. හරිද? සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකට ලොකු කරන්ට් බිලක් යනවා කියන එක දැන් ඉන්න චූටි බවක් දන්නවා. මොකද පැය 24 මේක දාලා තියෙනවානේ. ඉතින් ඒ බිලෙන් 50%ක් ඉතුරු කරලා දෙන්න මේ අලුත්ම ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. මොකද මේකේ ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණය තියෙන නිසා. ඉතින් අවුරුදු 20ක හොඳ වොරන්ටි එකක් හම්බ වෙනවා ඒකේ කොම්ප්‍රෙසර් එකට. 142,999 වෙන මේ ෆ්‍රිජ් එක එකපාර සල්ලි දීලා ගන්න නෙමෙයි අපි ඔබට කියන්නේ. මාසෙකට රුපියල් 5,950ක් ගෙවලා ගන්න පුළුවන් කියන එක තමයි අපිට කියන්න ඕනේ. එහෙම ගෙවලා ගන්න. හරිද? සිංහකේ තියෙන ගොඩාක් හැමදේම වගේ ගෙවන්න ගන්න පුළුවන්. එතන මැනේජර්වයි, එතන වැඩ කරන ළමයි ටිකයි හැරුණකොට සිංහ එකයි, ඒ බ්‍රෑන්ඩ් එකයි හැරුණුකොට ඔගලන්ට අනිත් හැමදේම ඉලෙක්ට්‍රොනික් ඐටම්ස් හැම එකක්ම ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපිට මේ සිංහ මෙච්චර ළඟනේ. ඒගොල්ලෝ දන්නවනේ අපේ පේන් පොයින්ට් එක. අපි ආසයි දේවල් වලට, ඇයි අපි ගන්නෙ නැත්තේ? එකපාර සල්ලි දීලා අපිට ගන්න හැකියාවක් නැහැ. එහෙමකද ප්‍රශ්නේ? හරි, ඒකට විසඳුම දෙන්නම්. මාස ගානේ ටික ටික ගෙවාගෙන යන්න. ඊළඟට මතක් කරන්න ඕනි කොකෝ ෆ්‍රයි ගැන. ඇත්තටම දැන් පොල් තෙල් ගැන පොඩි අවධානයක්, පොඩි නිකම් උනන්දුවක් අපිට ඇති වෙලා තියෙනවා කොකෝ ෆ්‍රයි නිසා. පළවෙනිද ඒකට අපි ස්තුති කරන්න ඕනේ. මොකද අපිට මේ ගැන මෙලෝ හසරක දැනුමක් තිබුණ නෑ මේ පොල් තෙල් ගැන. කවුරු හරි පොල් තෙල් කොහේ හරි තිබ්බොත් ඒකට බ්‍රෑන්ඩ් එකක්වත් කිසි දෙයක් අපි හොයන්නේ නෑ. කොහේ තිබ්බත් බූලියේද තියෙන්නේ, බැරල් එකේද තියෙන්නේ, බෝතලේද තියෙන්නේ අපිට අදාළ නෑ. අපි පොල් තෙල් ගත්තා. නැත්නම් ගෙදරකද හින්දන්නේ අපි සමහරකට ඔය ගම්වල එහෙම ගෙවල් වලට ගිහිල්ලා පොල් තෙල් අරගන්නවා. මෙහෙමයි පොල් තෙල් හින්දන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය ගැන අපිට ඉතින් පොඩි අයිඩියා එකක් තියෙනවා. හැබැයි මෙහෙම නිකන් හින්දලා හරියන්නේ නැහැ. මේකේ තියෙන අනවශ්‍ය අපද්‍රව්‍ය අයින් කරන්න ඕනේ. ඒකට තමයි RBD කරන්න ඕනේ කියලා කියන්නේ. සමහරක් කට්ටිය වියදම අඩුවෙන් ලේසියෙන් කරන්න පුළුවන් නිසා කිමිකලි RBD කරනවා. ඒක හොඳ නැහැ. රසායනික ද්‍රව්‍ය එකතු කළ RBD කරන එක කිසිසේත්ම හොඳ නැහැ. හැබැයි RBD කරන ටිකක් වියදම ටිකක් වැඩි සහ හොඳ ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියන්නේ ඒක ෆිසිකලි කරන එක, යන්ත්‍රානුසාරයෙන් කරන එක. අන්න ඒ විදිහට RBD කළා මාකට් එකට නිකුත් කරන පොල් තෙල් එකක් නම් ඔබ ගන්න හරි ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙම පොල් තෙල් හොයාගෙන යන්න තමාරුයිනි. මම ඒ හින්දා ඔයගලන්ට හොඳම විසඳුම කෙලින්ම කියන්න, කෙලින්ම නමම කියලා දාන්නම්කෝ, කොකෝ ෆ්‍රයි ගන්න. කොකෝ ෆ්‍රයි ඔබට හඳුන්වලා දෙන්නේ සේන මීල්ස් වෙතින්. සේන මීල්ස් කියලා කියන්නේ ඉතින් ආයිතින් ජයන්ට් කෙනෙක්, පොල් තෙල් වල ජයන්ට් කෙනෙක්. ඉතින් ලෝකෙටත් තෙල් බෙදෙන සේන මීල්ස් තීරණය කරලා ලංකාවේ අපිටත් දෙන්න ඕනේ හොඳම පොල් තෙල් එක කියලා. ඉතින් කොකෝ ෆ්‍රයි මාකට් එකේ තියෙනවා. සමහර තැන්වල නම් චුටක් හොයාගන්න අමාරුයි. ඒක දන්නවා කොකෝ ෆ්‍රයි කට්ටිය. ඒගොල්ලෝ දැන් ඊළඟ ඒගොල්ලන්ගේ ස්ටෙප් එක
එක තමයි මේක දීප ව්‍යාප්තව හැම තැනටම මේගොල්ලෝ ඒගොල්ලන්ගේ භාණ්ඩය ගන්න පුළුවන් හැකියාව ලබා දෙන එක මේ කොකෝ ෆ්‍රයි එක. ළඟදි මේක කරයි. ඉතින් ඒ නිසා කොහේ හරි තැනක කොකෝ ෆ්‍රයි දැක්කොත් දුටු තැනම ගන්න කියන එක තමයි අපි ඔබට කියන්නේ. දැන් වෙලාව 8:59යි.

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: අද කාලේ හොඳම ආයෝජනය Brand New Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ

0: මනං ඇලුමිනියම් ගන්න මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ස්ථාන.
2: 100ට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාර්ම. අමතන 0111580400. LOLC රන්සලි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: Big big

සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.

0: මංගලික වර්ධන ටෙක්ස්ටයිල්ස්. මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
0: ගන් වතුරට සුළුසුළුනට දැන් මම බය නෑ.
1: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
0: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
2: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
3: හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: 1500 cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල හයිපාක් කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
6: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි, කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: Original quality බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777 133 021 Asta Toner print smart save more.
2: සතුට රස ගොනු සුවඳ කැමවල රස සුරකින
3: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම

0: අධිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගන් අතරට සුලසුලුමට දැන් මම බය නෑ.
2: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
4: අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.

0: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: උදේනාව වෙයි විනාඩි 10යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: කියා තා ටොප් ස්ටෝරි
1: සංචාරකයන් 13 ලක්ෂයක් මවයි ජනවාරි මස පළමුවනදා සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 113 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ 13,13,974ක් ලෙසයි. මෙම මස පළමුවනදා සිට ඊයේ දිනේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 167,401ක්මවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ. ජූලි මාසයේ මේ දක්වා පැමිණි සංචාරකයන් අතරින් වැඩිම සංචාරකයන් පැමිණෙත්තේ ඉන්දියාවෙන්. ඒ 38,785ක් ලෙසයි. දැන් විදෙස් පුවතක්. විදේශයන්හි නිෂ්පාදිත රොබෝ සහ රොබෝ තාක්ෂණික උපකරණ ආනයනය තහනම් කිරීමට ඇමරිකානු පරිපාලනය තීරණය කර තිබෙනවා. ඒ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව අවධානමට ලක්විය හැකි බව පවසමින්. මෙම තහනම මානවරූපී රොබෝ පාද හතරකින් ගමන් කරන රොබෝ ඇතුළු උසස් රොබෝ පද්ධතිය සඳහා බල පැවැත්වෙන අතර එවැනි රොබෝ බොහොමයක් නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේදී. ජාතික ආරක්ෂාව සැලකිලට ගනිමින් දත්ත මධ්‍යස්ථාන සහ සූර්ය බලශක්ති පද්ධතිවල භාවිත කරන විදුලි බල පරිවර්තක ආනයනයද තහනම් කෙරුණා. අදාළ උපකරණ ජාතික ආරක්ෂාවට අවදානම් ලෙස සැලකින භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව පැවසුවේ. එම ආයතනය සඳහන් කළේ මීට පෙර අනුමැතිය ලබා ආනයනය කළ රොබෝ සහ උපකරණ සඳහා මෙම තහනම බල නොපැවැත්වෙන බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

0: තැවුල් මැවූ ඉන්ද්‍රජාලයයි.
1: රයිට් 9:00 විනාඩි 17 දැන් වෙලාව. කතරගම වන්දනාවට ඇවිල්ලා ඔබේ වාහනේ අතරමඟ නැවතුනොතින් ඔබට විශේෂ එකට කොහොමද අපි කියන්නේ, එකට අපි කියන්නේ ආපදා රථ සේවාවක්, සහන සේවාවක් ලබා දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් ලෑස්තිලා ඉන්නවා. ඔබේ රක්ෂණය කුමක් වුණත්, ඒ මොන රක්ෂණ සමාගමේ රක්ෂණයක් දාගෙන හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. ඔබට මේ සර්විස් එක දෙන්න තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් වලට ඕනකම තියෙන්නේ. ඉතින් කොහොමත් මේ දවස්වල එහෙම දැන් හිතන්නකෝ, කතරගම හරි බිසීනේ දැන්, පෙරහැර තියෙනවා ඒ හැම දෙයක් එක්කම. ඉතින් එතකොට හදිසි හරි පාරේ කතරගම, මම කියන්නේ කතරගම ටවුන් එක ඇතුලේ, හරිද? එහෙම මොකක් හරි බ්ලොක් එකක් වුණොත් එතනත් ගැටලුවක් තියෙනවා නිසා ඔබ පත් වෙන අපහසුතාවයත් ඒ ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් මේ වගේ විශේෂ වැඩසටහනක්, ආපදා රථ සහන සේවා වැඩසටහනක් දියත් කළා තියෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ අද දවස තමයි අවසන් දවස. දිගටම මේ කතරගම මෙහෙම වුණොත් එහෙම කරන්නේ නැහැ, හරිද? මේ දවස් ටිකේ මේ වන්දනාවේ ඇවිල්ලා මේ දවස් ටිකේ ප්‍රශ්නයක් වුණොත් අද දවස තමයි අන්තිම දවස. මේක 26 වෙනිදා ඉඳන් මේක තිබුණා. 26 ඉඳන් 29 වෙනකන් පැය 24 පුරාම මේ සර්විස් එක තියෙනවා, හරිද? 011 2 357 357 කියන නම්බරයකට කතා කරන්න. ඊට පස්සේ ඇවිල්ලා ඔබේ වාහනේ දාගෙන උස්සගෙන කරේ තියන් යනවා, හරිද? ගිහිලා යා දාලා තැනින් දාලා ඒ වැඩේ කරගෙන ඔබට ඉතින් පරිස්සමට යන්න පුළුවන් ඊට පස්සේ, හරි? ඉතින් ඒගොල්ලන් අපිට ලබා දෙන, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් අපිට ලබා දෙන තවත් සත්කාරයක් තමයි මේ කතරගම වන්දනාවේ ඇවිල්ලා මේ වගේ වාහනේ අතර මග නතර වුණොතින් මේ දෙන ආපදා සහන සේවාව, ආපතා රථ සහන සේවාව, රයිට්? එහෙනම් කෝල් කරන්න ඕන නම්බර එක මම ආයෙසරම් මතක් කරන්න, 011 2 357 357. ඊළඟට අපි කතා කරන්න ඕනි කාගීල්ස් ෆුඩ් සිටි වෙතේ ඉන්න ඔගලගේ බිල් වයිප් අවුට්ස් වෙන්න නියමිතයි. ජූලි මාසේ 31 තමයි අවසන් දවස, ඒ කියන්නේ මේ සිකුරාදා නේද 31, සිකුරාදා දවසේ අවසන් වෙනවා. රුපියල් මිලියන 20ක් මේ සඳහා වෙන් කරලා තියෙනවා ෆ්‍රී ෂොපින් කරන්න. ඔබට කරන්න තියෙන්නේ නෝමල් යන්න කාගිල්ස් ෆුඩ් සිටි ගිල ෂොප් කරන්න, රුපියල් 2000කට වඩා වැඩි බඩු ටිකක් ගන්න. ඒ අතරට යුනිලීව නම් කරලා තියෙන නිෂ්පාදන වලින් තුනකුත් දාගන්න. තුනයි, ඔන්ලි තුනයි, හරිද? ඊට පස්සේ ඒ අවස්ථාවෙම ඔබ සල්ලි හොම ගෙවන අවස්ථාවෙම ඔබේ බිල් වයිප් අවුට් වෙලා නම් ඔබට ඒක දැනගන්න අවස්ථාව තියෙනවා. සර්ප්‍රයිස් වෙන්න තියෙන්නේ, හරි? ඉතින් මේක හරි ෂෝක් වැඩක්. මන්න හරි ආසයි එහෙම හිතන්නක නේද, එහෙම වුණොත් මරුනේ, ලොකු බිලකට එහෙම වුණොත් මරේ මරු. ඉතින් ඒ වාසිය ගන්න කාගීල්ස් ෆුඩ් සිටි යන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. කලර් අප් ගැනත් කතා කරන්න ඕනි. මොකද දැන් සාමාන්‍ය ස්ට්‍රිප් සීලින් එකක් ගහනවා කියපු ගමන් අපි ඔළුවට එන්නේ ලී වලින් ගහන්න ඕනි කියලා. මොකද ඒ පෙනුමට අපි ආසයි, ලී පෙනුමට අපි හරි ආසයි. ඉතින් ඒකට ලීම දාන්න ඕනි කියලා එකක් නැහැ. ලී පෙනුම තියෙනවා නම් වැඩේ හරි. අපිට ඕනි පෙනුමනේ. අපිට ඕනේ නැහැ මේ ලී වල තියෙන ගුල්ලෝ කන්න ඕනි, වේයෝ කන්න ඕනි, ඇමරෙන්න ඕනි, පුස් කන්න ඕනි, ටිකම් පොඩ්ඩක් මේ තෙත බරිත වෙන්න ඕනි. ඒ ගතිගුණ ටික අපිට ඕනේ නැහැනේ. අපිට ඕනි ලී පෙනුම. ඉතින් ලී පෙනුම අපිට ඒ ඔක්කොම වැරදි ටිකත් ඔක්කොම ටික අයින් කරලා දාලා ලී පෙනුම අපිට දෙනවා නම් කලර් අප් වලින් ඒක තමයි සොලියුෂන් එක. ඉතින් colorup.lk.com සයිට් එකට ගියොත් ඔබට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. කොස් මහෝගනි තේක්, බුරුම තේක් කියන ඒ පෙනුමට, ඒ ලී පෙනුමට ඕගලන්ට colorup strip ceiling එකක් දාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කෝල් කරන්න නම් එකක් දෙන්නම්. දැන් ළඟපාත මේ වගේ වැඩක් තියෙනවා නම්, මොකක් හරි ගයක් දොරක් හදනවා නම්, විලා එකක් හදනවා නම්, ලස්සනයි හොටෙල්ස් එහෙම හදන්නේ, අර ඒ වගේ වැඩවලට නම් මේක කියාපු වැඩේ, හරිද? කියාපු භාණ්ඩේ. ඉතින් colorup එක කතා බහ කරගන්න හරි ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. හොඳ වොරන්ටි එකකුත් හම්බ වෙනවා. ඒ වගේම අර ලී වලින් එන ප්‍රශ්න වලින් ඔබව මුදවනවා. ඔබ ප්‍රශ්නයින් තොර වහලක්, සිවිලිමක් තමයි ඔබට ඊට පස්සේ තියෙන්නේ. ඉතින් කලරප් වැඩේ කළා දෙයි. 011 5 748 738 කියන නම්බරයකට කතා කරොත් ඔබට ඒ ගැන වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. අපි ඒත් එක්කම හජ් ගැනත් මතක් කරනවා. හජ් 15 පැකේජ් එක මෑත කාලේ අපි දැකපු සුපිරිම පැකේජ් එක මේක. ඇයි? ඇප්ස් 15ක් රුපියල් 1199ක් වගේ ගානට අන්ලිමිටඩ් ඩේටා දීලා අපිට පාවිච්චි කරන්න හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇප්ස් 15ේ වට්ස්ඇප් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කෝල් ගන්න ඒ වගේ වැඩ, වයිබ තියෙනවා, ඒ ඔක්කොම චැට් කරන වැඩ, මැසෙන්ජර් තියෙනවා. ඒවා අපිට ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් මහිතන්නේ ලොකු ඩේට බිලක් ගෙවනවා නම් අම්මගේ තාත්තගේ ෆෝන් එකට සමහරක් විට ඔබ වෙන්න ඇති බිල් එක ගෙවන්නේ ටිකක් සැර බිලක් එනවා නම් දැන් ඔය YouTube එහෙම බලනවනේ එක දිගට බලනවනේ අපි කියන ඒවාටත් වඩා විශ්වාසයි YouTube එකේ කියන ඒවා අම්මලා තාත්තලට බණ කතා අහනවා ලස්සන ලස්සන වීඩියෝස් තියෙනවා ඒ කෑම හදන වීඩියෝස් එහෙම හරි ආසයි අම්මලා තාත්තලා බලන්න ඉතින් ඒගොල්ලන්ට දාලා දෙන්න H15 එකක් රුපියල් 1199යි මාසෙකටම යන්නේ තව වැඩිපුර 35GB තියෙන නිසා වෙන වැඩකුත් නිකන් ඔහේ පැත්තකින් වැඩකුත් කරගෙන යන්න පුළුවන් H15 පැකේජ් එකෙන් අපි තව මොනවාද අපි කතා කරන්න ඕනි NLB ලොතරැයි ගැනත් මතක් කරන්න ඕනි ඉතින් සාමාන්‍යයෙන් අපි නිකන් හිතන්නේ ගොඩාක් සල්ලි තියෙන මිනිස්සු ලොතරැයි ගන්න නැහැ කියලා අපි හිතනවානේ ඒගොල්ලන්ට සල්ලි තියෙනවනේ ඒගොල්ලෝ ලොතරැයි ගන්න අපි වගේ දුප්පත් මිනිස්සු තමයි ලොතරැයි ගන්නේ නැහැ සල්ලි තියෙන පෝසත් මිනිස්සුත් ලොතරැයි ගන්නවා සමරක් මිනිස්සු එහෙම පෝසත් වෙලා තියෙන්නේ ලොතරැයි නිසා. ඉතින් ඒගලන්ට ඒ පුරුද්ද එක දිගට ලොතරැයි ගත්ත පුරුද්ද ඒගොල්ලෝ තාමත් අරගෙන යනවා. සහ තවත් සමහරක් මිනිස්සු හිතනවා ඒගොල්ලන්ගේ මහන්සියට ඒගොල්ලන්ට ප්‍රතිඵල තියෙනවා. ඒගොල්ලෝ දැන් අද මේ වගේ තත්ත්වකින් ඒගොල්ලන්ගේ මහන්සියත් එක්ක. හැබැයි ඒගොල්ලෝ වාසනාව ගැනත් විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් නිකන් දැක්කම ලොතරැයි මල්ලි කෙනෙක් ලොතරැයි කූඩුවක් දැක්කම ලොතරැයියක් ගන්න එක නිකන් ඒගොල්ලන්ට නිකන් ඇඟෙන් මෙන කෑල්ලක් වෙලා තියෙනවා. ඉතින් අපි තමයි මේ සමහරක් වෙලාවට ළඟටම වාසනාව ඇවිල්ලා තහක බලාගෙන ඉන්නේ. මිස් කරගන්න එපානේ. රුපියල් 40යිනේ. නැත්තම් ටිකට්ස් පහක් ගන්නකො 40ව පහක් වියදම් කළා. 4.5 කීයද? එක පාරාවේ නෑනේ 20යි. රුපියල් 200ක් වියදම් කළා ගන්නකො ලොතරැයි කෙලින්ම පහක්. එතකොට ඒ ලොතරැයි පහේ එකකට අනිවාර්යෙන් කොහොමත් අපි දන්නවනේ සම්භාවිතාවය අනුව දිනුමක් තියනවා කියලා. එකම ජාතිය ලොතරැයි ගන්න හොඳ NLB වලත් තියෙනවනේ ජාති ගොඩක්. එකම ජාතිය ලොතරැයි ගන්න අනිවාර්යෙන් ඔබට වාසනාවන්තයෙක් වෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා NLB ලොතරැයි වලින්. මොකද මේවා දිනන්නම හදපු ලොතරැයි. උදේ 9:00 විනාඩි 24යි.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමක
2: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396
3: අමතකට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
4: Siriwood සමාජිකයන් සඳහා Cargills Food City වෙතින් මෙගා වට්ටම් Coca-Cola ඉතිරි රුපියල් 150යි Astra ඉතිරි රුපියල් 350යි Kotmale Cheese Wedges ඉතිරි රුපියල් 135යි Prima Kottume Chicken රසති පහේ පැක් එක රුපියල් 240යි Cargills Food City
5: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
8: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු.
1: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117888666
2: Hari Giye Hari Matanata Giye Inda LOLC Eken Loan Ek Gatte Maath Hari Yanna Kiyala Hari Tanata Me Yanna One
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
5: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
4: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
6: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
4: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් ඩීලර් කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
5: ආ, එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලර් ගාවට යමු. වැඩේ හරිනේ.
7: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරි මලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතර
2: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝදරතය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Pierce e-mobility
3: වැඩේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-784.
4: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
5: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
4: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
6: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
7: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
6: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
7: හරි පුතේ. සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: කිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
10: රන් පවුමකට ඉහළ අප්‍රතිකාරමක්. අමතන්න 0115 880 400 එල්ලෝ එල්සි රන් සවි රන් අය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
11: ඔබේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දෙපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
1: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා.
5: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
1: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
6: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

උදේ 9යි විනාඩි 36යි දැන් වෙලාව. අපි කතා කරනවා මේ දවස්වල Honor X5D ෆෝන් එක ගැන. ඒ ෆෝන් එකේ ಜಾති දෙකක් Honor අඳුනලා දීලා තියෙනවා. එකක් තමයි සාමාන්‍ය Honor X5D ෆෝන් එක. අනිත් එක තමයි Honor X5D Plus එක. හරිද? ඉතින් මේ දෙකේම ෆීචර්ස් අපි පොඩ්ඩක් බලමු. කොහොමනත් කියන්නේ මේකේ සීරීස් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගලට රුපියල් 58,999 ඉඳලා මේ ෆෝන්ස් ගන්න පුළුවන්. මාසිකට රුපියල් 5000 ගන්න ගෙවන්න පුළුවන් නම් ගෙවන්න ගන්නත් වැඩේ හදලා දීලා තිනවා සිංගල් එකෙන්. දැන් හිතන්නකෝ Honor X5D ෆෝන් එක ඔගොලු ගන්න හිතුවා කියලා එක රුපියල් 58,999යි. මේකේ RAM එක 4GB, ස්ටෝරේජ් එක 64GB, ඊට පස්සේ හොඳ බැටරි එකක් තියෙනවා. මෙගා ඇම්පියර් 5260ක ලොකු බැටරි එකක් තියෙනවා. ලොකු කියන්නේ ෆෝන් එකේ ගන්න තියෙනවා, කියන්නේ එක හොඳ පවර් එකක් තියෙන බැටරි එකක් තියෙනවා. ඊට පස්සේ කැමරා එකනේ, අපිට සාමාන්‍ය අපි ෆෝන් එකක් නෙමෙයිනේ අපි ගන්නේ කැමරා එකක්. ඉතින් ඒකේ කැමරා එක ගැන අපි කොහොමත් අනිවාර්යෙන් බලනවා. මේකේ මේන් කැම් එක මේන් එකයි අනි ඔව් මේන් කැම් එක මෙගා පික්සල් 13ක්. හොඳයි නේද? ඒ වගේම AI ෆීචර් එකත් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර ෆොටෝස් ගන්නකොට AI එකතු වෙලා ඔයගලන්ට හොඳ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳ ලොකු ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා. අඟල් 6.74ක. ඊට පස්සේ ඒක රුපියල් 58,999යි. අපි දැන් කතා කරමු Honor X5D Plus එක ගැන. රුපියල් 64,999ට ෆෝන් එක ගන්න පුළුවන්. මාසික ගෙවාගෙන යනවා නම් මාසිකව ඔයගලන්ට 5500 ගන්න ගෙවාගෙන යන්න පුළුවන් සිංගයකට. ඊට පස්සේ මේකේ RAM එක 4GB. මේකේ ස්ටෝරේජ් එක තමයි වැඩි, 128GB ස්ටෝරේජ් එකක් දීලා තියෙනවා. අනිත් එකේ 64. හරි, පොඩි ගානක වෙනසක් නේ තියෙන්නේ නේ. ඉතින් ඕගොල්ලෝ පොඩක් ස්ටෝරේජ් එක ටිකක් ලොකුවට හොයනවා නම් අනිවාර්යෙන් මේ ෆෝන් එක ගන්න, මේ ප්ලස් එක ගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. බැටරි එක, කැමරා එක තමයි වෙනස්. කැමරා එක මෙගා පික්සල් 50ක, අල්ට්‍රා ක්‍රියර්. අපෝ වැරදුනේ, අල්ට්‍රා ක්‍රියර් ඈ, අල්ට්‍රා ක්ලියර් කැම් එකක් තියෙනේ. හරි, අයියෝ, හරි, ඕන්ට වඩා ප්‍රොෆෙෂනල් වෙන්න කියලා තමයි මට එහෙම උනේ. ඕකේ, ඒ වගේ හොඳ සුපිරි කැම් එකක් දීලා තියෙනවා. ඩිස්ප්ලේ එකත් මේකේ අනිත් අපේ ඉස්සලා කතා කරපු X5D ෆෝන් එකේ වගේම තමයි 6.74ක අඟල්, හොඳ ඩිස්ප්ලේ එකක්, ලොකු ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා. ඉතින් Honor X5D ෆෝන් රේන්ජ් එකම දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් සිංගයකට යන්න. විශේෂම කාරණාව මම අර කලිනුත් කිව්වා, මේ ඔක්කොම ගෙවන්න ගන්න පුළුවන්. අනිත් එක අපි ගන්නේ හොඳ ෆෝන් එකක්නේ. Honor කියලා කියන්නේ සුපිරි බ්‍රෑන්ඩ් එකක්, ලෝකෙම දන්න සුපිරි බ්‍රෑන්ඩ් එකක්. අනිත් එක Honor හැමතිස්සෙම ට්‍රයි කරන්නේ ඔක්කොම හොඳම ෆීචර්ස් ටික දීලා ගාන පැත්තෙන් පාරිභෝගිකයාට ඒ වාසිය දෙන්න. ඉතින් ඒක දීලා තියෙනවා X5D ෆෝන් එකේනොත්. අපි X9D එක ගැන කලින් කතා කරා. ඉතින් ඒක ටිකක් 100,000 ගාණක් වෙනවානේ. ඊට වඩා අඩුවට ෆෝන් එකක් හොයනවා නම් ඕගලන්ට X5D ෆෝන් එකට යන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනි. හරිද? කවුරු හරි ඇහුවොත් ඔබෙන් බජාජ් පල්සර් N160 එක කොයි වගේද කියලා, ඔබ කෙලින්ම කියන මේක ඇවිල්ලා ස්ටයිලිෂ්, මේක හරි ස්පෝර්ටි ලුක් එකක් තියෙන, මේක ඇග්‍රෙසිව් බයික් එකක් කියලා බය නැතුව කියන්න. හරිද? මොකද ඇත්තටම ඒ වගේ තමයි, හරිම ලස්සන ස්පෝර්ටි ලුක් එකක් තියෙන, හොඳ පර්ෆෝමන්ස් තියෙන බයික් එකක් තමයි මේ බජාජ් පල්සර් N160 කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් සාමාන්‍යයෙන් මේ වගේ ස්පෝර්ටි ලුක් එකක් තියෙන ස්පෝර්ටි බයික් එකක් ගන්නකොට, නිකන් ස්පෝර්ට්ස් පැත්තට බර බයික් එකක් ගන්නකොට ඕගොල්ලෝ හොයන්නේ නෑනේ ලීටර් එකට කොච්චර නිකන් බර ගානක් තෙල් කරන්න ඕනි කියලා එකක් නෑනේ. හැබැයි ඔබ N160 එකක් ගත්තොත් ඒක හොඳට තෙල් කරනවා, හොඳ පර්ෆෝමන්ස් තියෙන බයික් එකක් විදිහට තමයි පාවිච්චි කරන හැමෝම වගේ කියන්නේ බජාජ් පල්සර් N160 බයික් එක. ඉතින් ඔයගලගේ පළවෙනි බයික් එක විදිහටත්, ඒ කියන්නේ දැන් හිතන්නක දැන් ඔය අපි ස්පෝර්ට් පැත්තට බර බයික්ස් ගත්තොත් තම ලොකු ලොකු තියෙනවානේ, උඩට යන රේන්ජ් එකක් තියෙනවානේ. ඉතින් ඒක ස්ටාර්ට් කරන පළවෙනි බයික් එක විදියටත් බජාජ් පල්සර් N160 එක ගන්න පුළුවන්. හැබැයි ගත්තට පස්සේ මේකට අලුතින් කෑලි එහෙම එකතු කරලා පොඩ්ඩක් යා වෙනස් කරලා අරගෙන තමගේ ජීවිත කාලෙම තියාගන්න බයික් එක බවටත් ගොඩාක් වෙලාවට බජාජ් පල්සර් N160 එක පත් වෙන්න ඉඩකඩ තියෙනවා. බොරුනම් ගිහිලා බලන්නකෝ වීඩියෝස්. ඇතේ මීට වඩා ගොඩාක් ගණන් බයික්ස් එක්ක වුණත් හප්පන්න පුළුවන්. හප්පන්න කියන්නේ එකට එක තියන්න පුළුවන් සුපිරි බයික් එකක් තමයි බජාජ් පල්සර් N160. ඉතින් මේ බයික් එකෙත් අපි ඕගලන්ට ಜಾති දෙකක් හඳුන්වලා දෙනවා. පල්සර් N160 එක, අනිත් එක පල්සර් N160 ප්‍රීමියම් එක. ඉතින් ඒ දෙකම 1 මිලියන් වලට වඩා අඩුවෙන් ඕගලන්ට ගන්න පුළුවන්කම දීලා තියෙනවා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම.
ඉතින් හොඳ ඩිස්කවුන්ට් එකකුත් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමත් එක්ක කතා බහ කරලා වැඩේට සෙට් වෙන්න, ආෆ්ටර් සේල් සර්විස් එක ගැන වරි වෙන්න දෙයක් නැහැ. ඒක සුපිරියටම කරන විදිය, ඒක එක්ස්පීරියන්ස් එක, ඒක දැනුම, ඒක විදිය, ඒක ක්‍රමය, පාරිභෝගිකයන් එක්ක ඒ සුහදව කටයුතු කරන ක්‍රමවේද අපේ බජාජ් වලට, අපේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට අමුතෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඔය ස්පෙයා පාර්ට්ස් ගැන, සර්විස් එක ගැන අනවශ්‍ය විදිහට වරි වෙන්න එපා. ඔබ බජාජ් පල්ස N160 එකක් ගත්තොත්, මොකද ඔබ ගන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් නිසා. හරිද? ඊළඟට අපි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ මෙට්‍රස් ජාති කිහිපයක් තියෙනවානේ. කූල කියලා තියෙනවා, ග්‍රැෆීන් කියලා තියෙනවා, බයෝරිදමික් තියෙනවා, ඊට පස්සේ රොමෑන්ස්, ආරෝග්‍ය කියලා මෙට්‍රස් එකක් තියෙනවා. මට ආසේ ආරෝග්‍ය මෙට්‍රස් එකක් පොඩ්ඩක්. ඒක සාමාන්‍ය ඔය කොන්දෙ අමාරු මොන හරි හිම තියෙනවා නම් පොඩ්ඩක් ඩොක්ටර්ස්ලා කියනවානේ, ආ පාවිච්චි කරන්න ඕනේ මෙහෙම ඕතෝපිඩි, මෙන්න මෙහෙම මෙට්‍රස් එකක් ඔයා පාවිච්චි කරන්න ඕනේ කියලා එහෙම කියන අය විශේෂයෙන් මෙහෙම ඔබේ අම්මට තාත්තට කියලා තියෙනවා නම් ඒගොල්ලම චුට්ටක් එකගෙන යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වලට. මොකද දැන් ඔය කොන්දේ අමාරුවටත් නිකන් හැමෝටම එකම මෙට්‍රස් එක සෙට් වෙන්නේ නැහැ. ඒකෙත් පොඩ්ඩක් පොඩි පොඩි වෙනස්කම් එක්ක ඕගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස්. හැබැයි ඔබ මුලින් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න, අම්මා තාත්තා එක්ක ගිහිල්ලා ඒගොල්ලන්ට චුට්ටක් නිදා ගන්න කියලා ඒගොල්ලන්වත් පොඩ්ඩක් අපි ටෙස්ට් කරලා බලමු කොයි විදිහටද ඒගොල්ලන්ගේ මෙට්‍රස් එක ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ කියලා. ඊට පස්සේ තව තව එක එක ෆීචර්ස් උත් එකතු කරගෙන සුපිරි මෙට්‍රස් එකක් කස්ටමයිස් කරගන්න පුළුවන්කම තියෙනවා ඔබට ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ගියොත්. තියෙන්නේ වාඩ් ප්ලේස් වල. අද නම් ඉතින් ගෙදරනේනේ, දැන් ගෙදරින්නම් එන්න බැරි නම් අද සමහරක් විට වහල වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් වීක් ඩේ එකක ඔෆිස් වෙලාවේ ලොක්කට කියන මේ පොඩ්ඩක් මේ හදිසිකටනේ මේ පොඩ්ඩක් ලොකු වැඩකට යනවා, මෙහෙමයි අර කැමේ බැංකුවට යනවා, මොකක් හරි දෙන්නේ නැත්තම් කියන්න බැරි මෙට්ටයක් ගන්න යනවා කියලා මොකක් හරි හිම මේ පොහේ දවසේ බොරු කියන්න කියලා දෙනවානේ. සරි ලොක්කට කියන මම මෙට්‍රස් එකක් ගන්න යනවා, මට යන්න දෙන්න, මට පොඩක් නිින්ද අඩුයි, මට හොඳ නිින්දක් හම්බුනොතින් මට මීට වඩා හොඳ පර්ෆෝමන්ස් මට පෙන්වන්න පුළුවන්. ඒ නිසා මට පොඩ්ඩක් හොඳ මෙට්‍රස් එකක් ගන්න යන්න දෙන්න. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වලට මම යන්නේ, වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකක් මම ගන්නෙ කියලා ලොක්කටත් ඇත්තම කතාව කියලා ගිහිලා පොඩ්ඩක් ඔබට ගැළපෙන මෙට්‍රස් එක මොකක්ද කියලා පොඩ්ඩක් චෙක් කරලා අවශ්‍ය මෙට්‍රස් එක, ගැළපෙන මෙට්‍රස් එක ඔබට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් වැලන්ටිනෝ ඉටලි වලින්. හරිද? ඒ ගැන විස්තරෙත් කිව්වා. ඊළඟට තව මොනාද, අපි ලංකා ටයිල්ස් ගැන කතා කරනවා මේ දවස්වල. ලංකා ටයිල්ස් ඉතින් සුපිරිම සුපිරි ප්‍රොඩක්ට් එකක් අපිට හඳුන්වලා දුන්නා. ඒකට කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල් කියලා. හරිද? ඉතින් මේ රූෆ් ටොප් එකක් හදාගත්තට ඒ පැත්ත පළාතෙවත් යන්න බෑනේ. ඉතින් මේ තියෙන රස්නෙත් එක්කනේ එන්න එන්න රස්නෙ වැඩි. ඕක ඉතින් රූෆ් ටොප් එක රත් වෙන්න ඒකේ බලපෑමක් තියෙන ගේ ඇතුළට පුළුවන් තරම් හයියෙන් ෆෑන් දානවා. ඒත් අර ෆෑන් එක දැම්මත් එන්නේ නිකන් හරි රස්නේ හුලඟක් නේද? ඒ රූෆ් ටොප් එක රත් වෙලා ඔබට එතකොට හිතා ගන්න පුළුවන් කොච්චරද කියලා. ෆෑන් එක දැම්මත් එන්නේ හරි රස්නේ හුලඟක්. ඊපස්සේ ඒසී දානවා. ඒසී එකක් බෑ, 10ක් විතර දාන්න වෙනවා. මොකද ඒ රත් විල්ලට. ඉතින් මේ ප්‍රශ්න වලින් ඔබව මුදවන්න ගොඩක් වෙලාවට දැන් මං හරි ආස දෙයක් තමයි ලංකා ටයිල්ස් වල ඒගොල්ලෝ රිසර්ච් කරලා බලනවා කොහොමද කස්ටමර්ස්ලා කොයි විදිහටද ඒගොල්ලන්ට මොනවද තියෙන්නේ, ඒගොල්ලන්ට තව අලුත් අවශ්‍යතා තියෙනවද, ඒව හොයලා බලන. එතකොට තමයි මේ අලුත් දේවල් ටයිල්ස් ඒගොල්ලන්ට මාකට් එකට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. පහුගිය දවස්වල ඒගොල්ලෝ බැලුවා, ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ රූෆ් ටොප් එක රත් වෙනවා. ලස්සනට හදාගන්න ඊට පස්සේ මේ දවල් වරුවට පැත්ත පළාත යන්න බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හැදුවා සුපිරි ටයිල් එකක්, කූල් රූෆ් ටොප් ටයිල් එක. මේකෙන් අර එන සැර අවුව, ඒ රස්නේ පරාවර්තනය කරලා දානවා. හරිද? ඉතින් ඒ නිසා අරක රත් වෙන්නේ නැහැ. රත් වෙන්නේ නැහැ කියන්නේ කේ ඇතුළත් රත් වෙන්නේ නැහැ. හරි? ඉතින් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර හිතනක තද රස්නයක් දැනෙන්නේ නැහැ. ඉතින් මේක ප්‍රායෝගිකව ඔප්පු කරලා බලලා ඒ හැම දෙයක්ම කරලා තමයි මාකට් එකට හඳුන්වලා දීලා තියෙන්නේ. ඔබටත් ලංකා ටයිල්ස් ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් තියෙන ලංකාව හැමදැනම ඒ තැනකට ගියොත් මේ කූල් රූෆ් ටොප් ටයිල් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. අලුතින් වැඩක් කරනවා නම් අනිවාර්යෙන් මේක දාන්න. සමහරක් විට රූෆ් ටොප් එකක් හදාගෙන ඉන්න කෙනෙක් නම් ඔබ පොඩ්ඩක් ඔය දාලා තියෙන ටයිල් ටික එහෙක් මෙහෙක් කරලා දාලා මම නම් කියන්නේ මේක දාගන්න. ඒක ලොකු ඉතිරියක්. ඔබේ විදුලි බිල පැත්තෙනුත් ලොකු ඉතිරියක්. ඒ වගේම ඔබේ මානසිකව ගේ ඇතුළක වුණත් ඉන්න ආස හිතෙන්නේ නැහැ. තව එන්න එන්න මේ රස්නේ ගතිය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒකත් ලොකු සහනයක් වෙයි. අපි කල් තියාම ඔබට කිව්වා ඔන්න ලංකා ටයිල්ස් වල අලුත්ම ප්‍රොඩක්ට් එක ගැන, කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන. දැන් තව තියෙනවා කියන්න. මේ සින්දු අහලා අපි තව විස්තර කතා කරමු. උදේ 9:45 දැන් වෙලාව.

මේ දවස්වල පාරේ හැම තැනම දකින සුපිරි වාහනයක් තියෙනවා. ඊයේ දවසේ මම කළු පාට එකක් දැක්කා, සුදු පාට එකක් දැක්කා. ඇත්තටම දැක්ක ගමන් හැරිලා බලන්න හිතන වාහනයක්. අපි මේ කතා කරන්නේ බයික් X55 SUV එක ගැන. ඔබේ වාහනේ හිතන්නකෝ, ඔයාත් එක්ක යන ඔයාගේ කවුරු හරි යාළුවෙකුත් යන. ඔය දෙන්න යන. ඔය දෙන්න යනකොට දකිනවා බයික් X55 එකක් ඔන්න යන. ඔයා බලනවා. ඔයා බලලා ආයේගේ යාළුවා දිහා බලනවා. එයත් බලාගෙන ඉන්නේ ඒක දිහා. සීරියස්ලි මේවා අපි ඇත්තටම මේවා වුණ දේවල්. මමයි මගේ යාළුවෝ යනකොට අපි දෙන්න කතා වුණේ මොකද ඒ ගාලා. මේ ගැන අපි ප්‍රොමෝට් කරන්න කලින් ඒ තරම් දැක්ක ගමන් හිත යන වාහනයක් තමයි බයික් X55 කියලා කියන්නේ. මේක SUV එකක්. විශේෂයෙන්ම මේකේ තියෙන කලර්ස් සහ මේකේ තියෙන නවීන පෙනුම නිසා තමයි, අලුත්ම ඒ ෆියුචරිස්ටික් පෙනුම නිසා තමයි මේ වාහනයට මෙච්චර මිනිස්සු ආදරය කරන්නේ, ආස කරන්නේ. රයිට්, දැක්ක ගමන් හිතනවා මේක ටිකක් ගාණ ඇති, බර ගාණක් වෙන්න ඇති කියලා. දැන් සාමාන්‍යයෙන් වාහනවල මාකට් එක ගැන අපිට පොඩි අයිඩියා එකක් තියෙනවානේ. හැබැයි අපි ඕගලන්ට මතක් කරනවා, ඕගලන්ට හිතුනොත් බයික් X55 එකක් ගන්න අනිවාර්යෙන් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත යන්න, ගිහිලා බලන්න. මොකද ගාණ ගැන ගොඩක් වරි වෙන්න දෙයක් නැහැ. සෑහෙන සාධාරණ ගානට, හිතාගන්නවත් බැරි අඩු ගානකට ඔගලන්ට මේ වාහනේට යන්න පුළුවන්. පර්මිට් එකක් තියෙනවා නම් සෑහෙන ගාන අඩුයි. හැබැයි පර්මිට් එකක් නැති වුණත්, ඒ පර්මිට් එකක් තිබුණම හම්බ වෙන ගාන තරම්ම ළඟ ගානකට ඔබට මේ වාහනේට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැක්ක පමණින් හිතලා අම්බෝ මේවට යන්න අපිට බෑ කියලා හිතන්නේ නැතුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත ගිහිල්ලා සුටක් මේ වාහනේ බලන්න, ෆීචර්ස් බලන්න, ඩ්‍රයිව් කරලා බලන්න, හරිද? ඊට පස්සේ ගාන අහන්න. අනිවාර්යෙන් ඔබ වාහනේ ගන්නවා. සමහර දේවල් තියෙනවා, හීන තියෙනවා, ලොකුවට කල් දාන්න හොඳ නැහැ. මං තව අවුරුදු 20කින් මම වාහනයක්, එහෙම නෙමෙයි. ඔබට වාහනයක් ගන්න හිතුණාද, ඔබ ගන්න, අද ගන්න, දැන් ගන්න, පළවෙනි පියවර තියන්න. ඉතුරු වැඩ ටික ඔබට ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙයි. ඒකට අවශ්‍ය වටපිටාව ඔටෝ හැදෙනවා. ඉතින් ඒ නිසා ආසාවක් ආවොත්, අපි ගොඩාක් කල් ජීවත් වෙන මිනිස්සු නෙමෙයිනේ නේද, ආසාවක් ආවොත් ඉතින් ඒක හිතේ තියාගෙන දුක් විඳින්න නැතුව ඒක සැබෑවක් කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. පළවෙනි ස්ටෙප් එක තියන්නකෝ. පුළුවන් නම් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත ගිහිල්ලා මේ වාහනේ බලන්නකෝ, පළවෙනි ස්ටෙප් එක විදියට, හරිද? ඉතින් අපි මේ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. දැන් මේ වාහනේ ලංකාවට එන විදිහ අපි පොඩ්ඩක් බලමුකෝ. මේ වාහනේ හදන්නේ බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින්ස්. මේගොල්ලෝ ගැන කතා කරද්දි මේගොල්ලෝ චීනයේ ඉන්න ලොකුම සහ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන තියෙනවනේ. එහෙම කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගෙන්වත් ඉහළම ඉන්න කෙනෙක් තමයි මේ බීජින් ඔටෝමොටිව්ස් ඔටෝමෝටිව්ස් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන් අපේ ලංකාවේ බැලුව කාත් එකද මේ ගනුදෙනුව කරගෙන යන්න ඕනි කියලා. එතකොට ඒගොල්ලන් දැක්කා අවුරුදු 40කටත් වඩා වැඩි විශ්වාසයක් තියෙන, දශක 40කටත් වඩා වැඩි විශ්වාසයක් තියෙන මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයා එක්ක අපි මේ වැඩේ කරගෙන යන්න ඕනි, විශේෂඥයෙක් අපි මේ වැඩේ කරගෙන යන්න ඕනි කියලා තමයි ඒගොල්ලෝ කෙලින්ම අපේ රටේ ඉන්න ඩේවිඩ් පීරිස් එකත් එක්ක මේ වැඩේට සෙට් වෙන්නේ. ඉතින් දැන් ලංකාවේ ඕගලන්ට වාහනේ ගත්තට පස්සේ සර්විස් කරගන්න, ඒ වැඩ ටික කරගන්න, ස්පෙයාර් පාර්ට්ස් ගන්න වැඩ ගැන වරි වෙන්න දෙයක් නැහැ. මොකද ඔබ දන්නවා ඩේවිඩ් පීරිස් එක හැමතිස්සෙම පාරිභෝගිකයා වෙනුවෙන් ඒ සුපිරි ආෆ්ටර් සේල් සර්විස් එක කරනවා කියලා. අපි වාහනේ ෆීචර්ස් ගැන පහුගිය දවස් ටිකේම කතා කරා, විස්තර කතා කරා. ඉතින් අද ලොකු විස්තරයක් අපි ඔබත් එක්ක ෂෙයා කරගන්නේ නැහැ. අද අපි පොඩක් මේක පොඩියට තමයි කතා කරන්නේ. මතක තියාගන්න, දැනට බයික් X55 වාහනය SUV එක 1000කටත් වඩා වැඩි ප්‍රමාණයක් විකිණිලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ පාරේ මෙච්චර මේක දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඊට අමතරව කියන්න ඕනේ, මේක පෙනුම, තාක්ෂණය, සුවපහසු, ආරක්ෂාව, මේ හැම පැත්තෙන්ම මේක හොඳට බලලා හදපු වාහනයක්. මේක ඉලෙක්ට්‍රික් නෙමෙයි, මේක පෙට්‍රල් වාහනයක්. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙනම් ඉතින් ඕගලන්ට ආසාවක් ආවොත්, හදිස්සිය හරි දැක්කොත්, නිකන් මේක මොකද්ද, මේක පොඩ්ඩක් බලන්න ඕනේ කියලා ආසාවක් ආවොත්, බයික් X55 එක අනිවාර්යෙන් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත ගිහිල්ලා මේක සුට බලලා ඩ්‍රයිව් එකක් දාලා තීරණයක් ගන්න, හරිද? ලස්සන කලර්ස් ටිකකුත් ඇවිල්ලා තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඊළඟට පැල්වත්ත කිරි ගැන කතා කරලම අපි සමුගමු. හෙට ආයි හම්බ වෙමු. පැල්වත්ත කිරි කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනයක්. දැන් හිතන්නකෝ, අපිට මොන මොන හරි එක එක ප්‍රශ්න එනවනේ. යුද්ධ ප්‍රශ්න අරවා මේවා ආවම පිටරටින් දැන් ලංකාවට එන ඒවා පිළිබඳ ඔන්න බයක් එනවා. තෙල් ගැන බය හිතෙනවා, අරවා ගැන බය හිතෙනවා, මේවා ගැන බය හිතෙනවා. හැබැයි කිරි ගැන නම් බය වෙන්න එපා පැල්වත්තේ ඉන්නකන්. මොකද අපේ රටට ඕන කරන කිරි ටික හදලා රට ඇතුලේ ඒ වැඩේ කරන්න ෆුල් ට්‍රයි එක දෙනවා අපේ පැල්වත්ත, හරිද? ඉතින් ඒ නිසා තමයි අපිත් එයාට ශක්තියක් වෙන්න ඕනි පැල්වත්ත වලට. මොකද අපි එයාගේ පාරිභෝගිකයෝ වුණොත්, අපි ඒ නිෂ්පාදන ගත්තොත් තමයි යාට එයාගේ බිස්නස් එක තව දියුණු කරගෙන තව වැඩි
කිරි ප්‍රමාණයක් අපේ ලංකාවේ මිනිස්සුන්ට දීලා අපේ රට කිරි වලින් ස්වන් පෝෂිත කරන්න පුළුවන් ගානට එන්නේ. අපි එහාව එහාව අපි පොඩ්ඩක් ශක්තිමත් කරොත් ඉතින් ඒක අපිට තමයි කරන්න පුළුවන් පාරිභෝගිකයන්ට. ඉතින් අපේ රටේ සුපිරි කිරි එකක් සාමාන්‍යයෙන් වෙන රටක කිරිපිටි හදන සිස්ටම් එක ඒ ක්‍රියාවලියම තමයි අනුගමනය කරන්නේ. හරි උකුයි හරි රහයි පැල්වත්ත කිරි. ඉතින් කිරිපිටි එක විතරක් නෙමේ ආගොල්ල ගාව තියෙනවා නන් ෆැට් එක, බටර් එක, ගී එක, යෝගට්, අයිස්ක්‍රීම්, මුදවපු කිරි. ඒ හැම ප්‍රඩක්ට් එකක්ම ඔගලන්ට ගන්න පුළුවන්. නම මතක තියාගන්න, පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි. හරිද? එහෙනම් සුබ දවසක්, පරිස්සමට ඉන්න. අපි හෙට හම්බ වෙමු.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? මෙදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර්මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: Big big dinumai bonanza bonanza
8: satipata scooter dinapata smartphone big racer ho big light wala athi escort dankya 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා.
11: බොරු කියන්නේ පාමා කළෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මීපැණිවක් කරනවා වගේ.
10: ඔව්, මීපැණි රත් කරලා වක් කරනවා වගේ.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
6: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී.
15: Turn 98.2 and 98.4.
16: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
6: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
6: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ, මාකටර් කෙනෙක්.
16: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0711 555 6047ට අපිට WhatsApp කරන්න.
16: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: දැන් වෙලා උදැස්සන 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලෑන්ඩ් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලෑන්ඩ් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: Matter Top Story.
1: ඩෙංගු රෝගීන් 83000 ඉක්මවයි.

0: රෝගීන් වෙනත් රෝහල්වෙත මාරු කිරීම සඳහා ස්ථාන සොයමින් සිටින බවද ඒ සඳහා පාසුකම් සුවාගත හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිත බවයි රෝහල් බලධාරිය සඳහන් කළේ. වැඩිහිටි රෝගීන් රසකට ප්‍රතිකාර කරන සකුරා ජුරි රෝහලේද වායු සමීකරණ පද්ධතිය අක්‍රිය වීම දැඩි අභියෝගයක් වී ඇත්තේ එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.7ක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන්. කුමුමුටු ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ පුද්ගලින් 9872 ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි. එමෙන්ම නිවාස 36,700කට අධික සංඛ්‍යාවකට තවමත් විදුලි සැපයීම ඇනහිට තිබෙනවා. භූකම්පනයෙන් පසු ජපානයේ කියුෂු දූපතේ දුම්රිය සේවා තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 888 666

0: පද්ධතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: දෙමව්පිය හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕනේ දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්න නැතු ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම් වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මූණ දුන්නත් විභාගය ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගේ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාගය ඉවරුණාට පස්සේ ආගෙට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා පාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
4: සිත් පැදගනි.
3: කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් ෆ් තමයි.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768-233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: සීයට සීයක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
9: කුකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: කුකෝ

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි.
4: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න.
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
8: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Denun da suđu koći gena e disne.
1: Denun Anna. Satiye tavasla havası dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadere.
3: Siyata teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සම්මතන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

ගියත් රශ්කක් නැතුව ශොපින් කරන්න තියෙනවා නම් තමයි අපි කැමති නේද? ඉතින් රශ්කක් නැතුව තමන් ආස කරන ඕනම ඇඳුමක් ගන්න තියෙන හොඳම තැනගෙන තමයි මේ මතක් කරන්න හදන්නේ තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල් එක. තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට ගියොත් නම් ඉතින් ඔබේ හිතේ තියෙන ඇඳුම් ටික ඔබ ආසම විදිහට ඔබට ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට යන්න ශාකා ටික මම මතක් කරන්න. කිරිබත්ගොඩ මහනුවර නිට්ටඹුව ඡායල කුරුණෑගල කියන තැන්වල තමයි ශාකා තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලන්න. හිතේ තියෙනවා නම් ලස්සන ගවුමක් ගන්න, එමත් නැත්නම් ලස්සන ෂර්ට් එකක් ගන්න. ඉතින් ওই විදිහේ ලස්සන ඇඳුම් ටිකක් තියෙනවනේ හිතේ නේද, ලිස්ට් එකක්. ඉතින් ගිහිල්ලා බලන්න ඔබට හිතේ අර දකින දකින හැම එකම අපි අරගෙන ඉන්නේ ගෙදර. අන්න ඒ වගේ දකින දකින හැම එකම ඔබට අරන් ඉන්නේ හිතේ. තරමටම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ගිහින් බලන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට. මේ දවස් ටිකේ ඔබට හිතෙනවා නම් රෂ් එකක් නැතුව ෂොපින් කරන්න ඕනි කියලා. ඒකට හොඳම තැන තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.

0: අරිගියේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: නොලිමිට් සේල් එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70% දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගං අතුරට සුරසිරුමට දැන් මම බය නෑ.
7: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
8: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: Theater. සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
5: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
6: 20 upgrade 20 upgrade
7: අලුත් song එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
7: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
8: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
9: හොඳ ළමයා. 100% පිරිසිදු cocoa fry RPD පොල් තෙල් එක පොඩි සතරින් තියන්න කැමරසට පොඩි වෙනසක් කළා.
10: Cocoa fry RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
11: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
12: අයියා, මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා, මට මල් ගොඩාක් දීලා.
13: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
14: මතකද මතකද මතකද මතකද Singer Big Bonanza.
15: 160% discount කරගෙන
14: මේ අවුරුද්දේ තාවා.
15: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Singer Big Bonanza Mid-Year Shopping Festival.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
17: Turn 98.2 and 98.4.
18: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
19: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
19: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
18: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
19: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
18: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: දැන් වෙලා උදැසන 11:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Theatre Top Story.
1: පොලිසියෙන් දැනුම් දීමක්. අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංචිපාණ ඉම්රාන් නැමැත්තා සමග සමීප සම්බන්ධතා පවත්වන තුන්දෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවටගෙන ඇතැයි ජාත්‍යන්තර පොලිසියෙන් තොරතුරු ලැබෙමින් පවතින බව පොලිසිය පවසනවා. එම තොරතුරු වලට අනුව අනාවරණය වී ඇත්තේ රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තුන්දෙනෙකු මෙලෙස අත්අඩංගුවටගෙන ඇති බවයි. මැලේසියානු පොලිසිය සිදු කළ විශේෂ බෙහෙවකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවටගෙන තිබුණා. ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඇතිව ජාත්‍යන්තර පොලිසියෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.වී. වුඩ්ල පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ජපානයේ කුමමොටෝ ප්‍රාන්තයේ හටගත් භූකම්පණයෙන් පසු නිවාස 36,700කට අධික සංඛ්‍යාවකට තවමත් විදුලි සැපයුම ඇනහිට තිබෙනවා.

පිරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලගින් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රත. දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්. අමතන්න 011 87 868 666.

0: හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕනේ දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්න නැතු ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම් වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මූණ දුන්නත් විභාගය ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගේ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාගය ඉවරුණාට පස්සේ විභාගයට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා පාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 492 492 0.7 1 1 327 77
6: බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
7: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට
6: 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො.
7: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
6: වැද්දනීති නේද?
1: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Luna da sudu kotigena e Disney.
1: Danin Anna. Sadi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: රතු සහල්වල වැඩිපුරම අඩංගු වන්නේ කුමක්ද? 1 ෆයිබර් 2 ප්‍රෝටීන්.
4: 1 ෆයිබර්.
1: සීලස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඳානෙන් උමේෂාද සොයිසා.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151 152 දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
6: අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: තියටර් ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
8: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
9: මන්නම් හිතන්නේ නැහැ සර්.
7: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

මේ වගේ වෙලාවක ලස්සන ගවුමක් ගන්න තිබ්බොත් මම නම් කැමති. සාමාන්‍යයෙන් රෂ් එකක් නැතුව ෂොපින් කරනවා නම්, හිතේ තියෙන ලස්සන ඇඳුම ගන්නවා නම්, මම නම් තෝරගෙන ඉන්න තැන තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල් එක. තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට ගියොත් ගවුම් විතරක් නෙවෙයි, හිතේ තියෙන විදිහ ඕනම ඇඳුමක් දැන් ගන්න අපිට අවස්ථාව තියෙනවනේ නේද? මොකද කිසිම රෂ් එකක් නැහැ. අපේ හිතේ තියෙන ඇඳුම ඒ විදිහටම අපිට තෝරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔබට හිතෙනවා නම් හොඳ ඇඳුම් ටිකක් ගන්න ඕන. දැන් මොකක් හරි ෆන්ක්ෂන් එකකට යනකොට සාමාන්‍යයෙන් අපි ඇඳුම් හොයන්න යනවනේ ගොඩක් තැන්වලට නේද? හැබැයි අපිට කැමති විදිහට, අපි ආස විදිහට අපිට ඇඳුමක් තෝරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට යන්න. තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට ගිහිල්ලා හිතේ තියෙන ඇඳුම ඒ විදිහටම තෝරගන්න පුළුවන්. ශාකා ටිකක් මම මතක් කරන්නම්. කිරිබත්ගොඩ මහනුවර නිටබුව ජාල කුරුණෑගල කියන තැන්වල තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල් තියෙන්නේ. ගිහිල්ලා හිතේ තියෙන ඇඳුම ඔබට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ඔන්ලයින් ෂොපින් කරන්න තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝ එකෙන්. මේ chance එකත් ඔබේ කරගන්න පුළුවන්. යන්න මෙන්න මේ වෙබ්සයිට් එකට www.tilakawardhana.com තමයි එයාලගේ සයිට් එක. ඉතින් රෂ් එකක් නැතුව ෂොපින් කරනවා නම් ඔබට හොඳම තැන තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: උණ හිසරද මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතු පැහැ ලප විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: මගේ අලුත් රෙගුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
7: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
6: නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
8: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
9: අනුග්‍රහය.
10: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වීම.
11: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින්. ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
16: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
20: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
22: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමයි අමතන 0115880400 එල්ලෝ එල්සි රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
8: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
9: එක ලක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
5: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: යතෝ පොකට් මනි.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
13: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
14: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
15: Turn 98.2 and 98.4.
16: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
17: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
17: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
16: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් CFM එකට එන්න. CFM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71යි 555යි 60.47ට අපිට WhatsApp කරන්න.
16: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඇසල පොහොය නිමිත්තෙන් රට පුරා පින්කම් ඩෙංගු රෝගී නසූ 3000 දක්වා ඉහළට නීතිඥ සංගමයේ රැස්වේ ආර්ථික තත්ත්වය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක් ජපාන භූකම්පණයෙන් 13ක් මරුට
0: වැඩි විස්තර 10වල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: දැන් වෙලාව තමයි 12.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114 700.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඇසල පොහොය නිමිත්තෙන් රටපුරා පින්කම්. ඩෙංගු රෝගීන් 83,000 දක්වා ඉහළට. නීතිඥ සංගමය රැස්වේ. ආර්ථික තත්ත්වය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්. ජපාන භූකම්පනයෙන් 13ක් මරුට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 01117888.
1: ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු ඇසලපුර පසළොස්වක පොහෝ දිනය අදයි. බරණැස ඉසිපතන බිගදායේදී පස්වග මහණු නරඹයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා වූ දම්සක් පැවතුන් සූත්‍ර දේශනා පවත්ව ඇත්තේ අදවන් දිනකයි. බෝසතාණන් වහන්සේ මහමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, ගිහිගේ කලකිරි අභිනිෂ්ක්‍රමණය කිරීම, රාහුල කුමරු ඉපදීම වැනි සිදුවීම්ද ඇසල පොහොය දිනයක සිදු වුණා. ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහ පෙරහරේ ආරම්භයේද ඇසළ පොහොය දිනයක සිදුව තිබෙනවා. භික්ෂූන් වහන්සේලා වසලෙඹෙන්නේද ඇසළපුර පසළොස්වක පොහෝ දිනයකයි. පුන් පොහෝ දිනේ වෙනුවෙන් දිවයින පුරා විහෙර විහාරස්ථානවල දානශීල භවනාදී වැඩසටහන් පැවැත්වෙනවා. සියත ටීවී දම්රස දහර පෝදා සජීව විකාශය පැවැත්වෙන්නේ බලංගොඩ ඓතිහාසික උග්ගල් අලුත් නුවර කතරගම දේවාල පුදබිමේ සිටයි. මෙහිදී අනුශාසනයට එක් වූ ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානයේ අධිපති පූජ්‍ය ගාමරළුවේ සංඝරක්ෂිත හිමියන්.
4: ඒක නිකම්ම නිකං අභිනිෂ්ක්‍රමණය නෙවෙයි, අපි කියන්නේ මහා අභිනිෂ්ක්‍රමණය කියලා සඳහන් කරන්න. අද බොහෝ දෙනාගේ පිළිගැනීම තියෙන්නේ මධ්‍යම රාත්‍රියේ සියලු දෙනාට නොකිය මාලිගාවෙන් පිට වුණා කියලා නෙවෙයි. නෑ, බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක් දේශනා කර මජ්ඣිම නිකාය අරිය පරියේෂණ සූත්‍රය. සූත්‍රයේ සඳහන් වෙනවා මාතා පිතුන්නන් රුදන්තානං අකාමකානං කිය. මාතා පිතුන්නන් රුදන්තානං අකාමකානං. මව්පියන් ඥාතීන් හඬද්දි වැළපෙද්දි එපා කියද්දී බුදුහාමුදුරු අරිය පරියේෂණ සූත්‍රයේදී මේක පැහැදිලි කරන්නේ. මව්පියන් හඬද්දි වැළපෙද්දි මේ ගමන යන්න එපා කියලා කියද්දි ඥාතීන් මාලිගාවෙන් නික්මෙන්නේ. මේ ලෝක සත්වයා කෙරෙහි තියෙන පතල මහා කරුණාවෙන් තමයි ඒ ආකාරයට මාලිගාවෙන් බහින්. අර පාත්‍රය අරගෙන පාණ්ඩව පර්වතයට වැඩම කරා කියනෝනේ පිඬුසිඟා ලැබිච්ච දෙත් අරගෙන මේ රාජ භෝජන ආහාරයට ගත් කුමාරයාට ඔක්කාරයට ආවයි. ඇයි රාජ භෝජන වලන තප්පු කෙනෙක් නෙවෙයි, රාජකුමාරයෙක් නෙවෙයි, බොහෝම අපහස්තාවයට පත් වුණායි කියලා ඒ සියල්ල ඉවසාගෙන ආහාර ගත්ත කියලා සඳහන් වෙනවා.
1: මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් මහා පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මෙවන විට සූදානම් කර ඇති බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු KD දේවප්‍රිය සඳහන් කළේ.
5: දෙයන පූජාවක් කරනවා සමාන තමයි පරිසර රකින්න එක. ඒ වගේම සංවර ඇඳුම් ඇඳගෙන එන එක. ඉතින් කාටවත් ඉරියරක් නොවන පරිදි දෙයියන් පෙරහැර බලලා Taman ගේන දේවල් ටොපිකොලේ පවරගෙන ගිහිල්ලා සුදු ස්ථානයකට ඒවා දානවා නම් ඒකත් එක්තරා විශේෂ පූජාවක් කියලා තමයි කියන්න තියෙන්නේ.

0: ඉවරයට පුළුවන් සිය අභිමතය අනුවම අදාළ පනත් කෙටුම් පට ජනමත විචාරණයකට යොමු කර. දැන් මේක තමයි නීතිමය තත්ත්වය. එතකොට 175 තමයි දැන් කැබිනට් මණ්ඩලය යෝජනා කරලා තිනවා. ඒක ඊට පස්සේ කෙටුම් පතක් හැටියට එන්න ඕනි. කෙටුම් පත හැටියට ආවට පස්සේ මහ ජනතාවට පුළුවන් දින 14ක් ඇතුළ මේ කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් 3/2 බලය මදි පාර්ලිමේන්තුවේ ජනමත විචාරණය කරත් යන්න කියලා ඒගොල්ලෝ අභියෝග කරන්න පුළුවන්. ඒකට ඒ අවසාන අර්ථ නිරූපණය ලබා දෙන ශිෂ්ටාධිකරණය අපිට ඒ අවස්ථාවේ බලන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. නමුත් අර 175 කියන වගන්තිය සංශෝධනය වෙන්න පාර්ලිමේන්තුවේ 3/2 ප්‍රමාණවත් කියන එක තමයි මට කියන්න පුළුවන්.
1: ශ්‍රී ලංකා නීතිඥ සංගමේ විශේෂ මහසභා රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගම් ලේකම් කාර්යාලයේදී. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජයේ නැති තීරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වනු ඇත. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීම සඳහා උපදෙස් දීමට කැබිනට් අනුමැති හිමි වුණා. ඒ ජනාධිපති අනුකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
2: අභ්‍යාචන අධිකරණ විසුරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා, මහාධිකරණ විෂකාරුන්ගේ වයස අවුරුදු 63 දක්වා, දිස්ත්‍රික් අධිකරණවල සහ මහේස්ත්‍රාත් අධිකරණවල අවුරුදු 62 දක්වා කියන සියලුම අධිකරණ විෂකාරුන්ගේ සහ මහේස්ත්‍රාත්තුන්ගේ වයස වැඩි කිරීමට කටයුතු කරන්නේ. මේ උපරිම අධිකරණවල විනිශ්චයකාරුන් සංඛ්‍යා වැඩි කිරීමට හෝ ඒ විනිශ්චයකාරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා මේ වගන්තිවල කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙම ජනමත විචාරණ තියන්නට බෑ. මේකට ජනමත විචාරණ කිල්ලන්න බෑ.
1: අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වන බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පැවසුවේ.
3: මේ දෙසැම්බර් කතාව කොහෙන්ද පුතු බාල්ල ගන්න? මම හිතන්නේ විපක්ෂයෙන් අල්ල ගන්නක් ඔය තියෙන්නේ. මොකද ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට වර්තමාන අග්‍ර විනිශ්චකාරවරයත් එක්ක ප්‍රශ්නයක් ඇති. අපිට කවුරු ආවත් මේ අධිකරණ ස්වාධීනව නඩු අහනවා. අපිට ඒක අදාළ වෙන්නේ නැහැ ඉන්නේ කවුද කියන එක. මොකද දැන් ඉන්න කට්ටිය කොහොමත් කරන්නේ රටේ නීති අනුව තමයි නඩු අහන්න ඕන. එහෙම නැතුව අපිට එතන කවුද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අර පරිණතභාවය තියාගන්න අවශ්‍ය නිසා අධ්‍යක්ෂින් බහුල කට්ටිය තියාගන්න අවශ්‍ය නැති සංශෝධනය.
1: යෝජිත විවස්සා සංශෝධනය පිළිබඳ අදාළ පාර්ශ්ව සමග කිසිදු සාකච්ඡාවක් පවත්ව නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ බහුපාක්ෂික සාකච්ඡාවක් අද වෙනකන් තිබිලා නැහැ. නීති කොමිෂන් සභාව සමග කිසිම සාකච්ඡාවක් තිබිලා නැහැ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් ලබා ගැනීමක් සිදු කළා නැහැ. ඔබතුමා උගුරට හොරා බේත් ගන්න. ඔබතුමා මේ මහා අපරාධයට දායක වෙන්න එපා. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන තනි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන අධිකරණයේ ස්වාධීනත්වයට පහර වදින අර්ථ ශූන්‍ය මේ සංශෝධනය අරන්ගෙන පාප කර්මයට සම්බන්ධ නොවන ලෙස අපි හර්ෂණ නානායක්කාර අධිකරණමතුමාගෙන් ඉල්ලල හිටිනවා.
1: යෝජිත විවස්සා සංශෝධනයේ මගින් නඩු විභාග කඩිනම් නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.
5: ගොඩ ගැහිලා තියෙන නඩු ඉක්මනට විසඳීම නෙවෙයි මේකේ පරමාර්ථය. මේ සම්බන්ධයෙන් කවුද මේකට පක්ෂව කතා කළේ? කඩුවල රාල්ල ගම්පහ මහනුවර නීතිඥ සංගම් කහෙලා ප්‍රකාශ කරලා තියෙනවා. මේක අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේක සුබදායී වැඩපිළිවෙලක් නෙවෙයි. මේකෙන් කිසිම හොඳක් වන්නේ නැහැ. නඩු විසඳීම ඉක්මන්වන්නේ නැහැ.
1: ජනතා පරමාධිපත්‍යයට හානි කිරීමෙන් වැළකිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ.
6: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටන් ගන්නා තැන සඳහන් කළ තිබෙනවා වැදගත් කාරණේ. මහජන පරමාධිපත්‍ය තුල පිහිටා ඇත්තේ. එහෙම නැතුව කියන්නේ පාර්ලිමේන්තුව තුල පිහිටා ඇත්තේ කියලා. එහෙම නැතුව කියන්නේ අධිකරණය තුල පිහිටා ඇත්තේ කියලා. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වී තිබෙන්නේම මහජන පරමාධිපත්‍ය තුල පිහිටා ඇත්තේ. එතකොට රටේ ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් තිබේ නම් ජනාධිපතිවරයාට ඒ වගන්තියේ යටතේ ජනමත විචාරණයක් ඇඳවීමේ අයිතිය ලබා දී තිබෙනවා. ඒ කියන්නේ සුප්‍රීම් මහජනතාවට මේ අධිකරණයේ යම් යම් කාරණා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී දැන් එයින් පිට යම් කාරණයක් සිදු වුණොත් ඒක ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යයට කරන බරපතල ඛේදවාචකයක්.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අපේගුණවර්ධන.
7: ඊට පස්සේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළා. එයා වගේම පාර්ලිමේන්තුර පනතක් ඉදිරිපත් කරාම අධිකරණයට යන්න බලය තියෙනවා. ඒ අධිකරණ කටයුතු තියෙනවා. එහෙම බලමු මොකද්ද වෙන්නේ කියලා. එලිවෙන ජාමට තමයි හොඳ සෙල්ලම්.
1: ග්‍රහසිගත සාකච්ඡාවලින් වැළකිය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
8: දේශපාලනේ අපි හංගල ගහන්නේ නැහැ. අපි සාකච්ඡා කරනවා නම් අපි එලිපිට සාකච්ඡා කරනවා. අපි ওই දේශපාලනේ කොලේ වහලා ගහපු දේශපාලනේ බැටකාපු අය. අපේ පක්ෂ කැඩලා විනාශ වෙලා ගියේ ඔය කොලේ වහලා දේශපාලනේ කරන්න ගිහින්.

0: අපි පැහැදිලිවම අපි කියන්නේ අපි සාකච්ඡා කරනවා නම් අපි ඒක එලිපිට සාකච්ඡා කරනවා මිසක් හැංගිහොරා සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අපි අවසානේ හැංගිහොරා මොන සාකච්ඡාව කරත් අපි ජනතාව ඉදිරියට යන්න ඕනේ.
1: පුනරාවර්තන බියදම් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී. 4% වන ප්‍රාග්ධන වේදම් ඉහළ නැන්වීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරන බවද ඔහු කියා සිටියා. වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් බෑ කිරීම ජනතාවගේ පාර්ශ්වෙන් කිසිසේ සාධාරණ නොවන බවයි ඔහු පැවසුවේ. 2027 වසරේ ප්‍රාග්ධන වේදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් 140ක පමණ වැඩිවීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
2: අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩනැගුණා බලය සහ ධනෙ තිබෙනවා නම් ඒගොල්ලෝ නීතියට යටත් නැහැ කියලා.
3: ඒ නිසා සමාජයේ කවුරු මොන විදිහෙන්ද ගලොත් මේ නීතිය විධානය ආධිපත්‍යය තහවුරු කිරීම නතර කරන්නේ. කවුරුත් තේරුම් ගන්න ඕනකම තිබෙනවා තමන් නීතියේ බිඳලා අපරාධයක් කරලා තිබෙනවා නම්
2: කවදා හරි දඬුවමක් ලැබෙනවා කියලා මේ රට ඔප්පු කරන්න ඕන.
3: අපේ රට මේ තරම් අයාලේන රටක් බවට පත් වුණේ කට්ටිය තමන්ට ඇති තරම් දූෂණය කරන්න පුළුවන්, අපරාධ කරන්න පුළුවන්, අයාලේ වැඩ කටයුතු කරන්න පුළුවන්,
2: දඬුවමක් ලැබෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය තමයි අපේ රට මේ විනාශයට ගෙනාවේ.
3: ඒ නිසා අපි අද වැඩ කරගෙනත් අද දේශපාලන අධිකාරී අපි රාජ්‍ය නිලධාරී අපි හැම දිනාටම තියෙන උනා අපි වැරද්දක් කරොත් අපිට දඬුවමක් ලැබෙනවා. ඒකද අපි අදහස් තියෙන්නේ. නීතියට යටත් වෙන්න උනා නීතියට බය වෙන්න උනා. අපේ රට සමහර කණ්ඩායමෙන් නීතියට යටත් නැහැ, නීතියට බයක් නැහැ. අදත් හිතනවා එහෙම. ඒවා තියන්නේ. ඒ නිසා යලි අපේ රටේ සංස්කෘතියක් ගොඩනගන්න උනා නීතිය විධානයේ ආධිපත්‍යය තහවුරු වෙනවා. තමන් වැරද්දක් කරොත් තමන්ට කොයි වෙලාවරි දඬුවම ලැබෙනවා කියන්නේ.
1: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන SNP Global Ratings ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටිකාලීන සුවයිරී ණය ශ්‍රේණිගත කිරීම පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. SNP පෙන්වා දෙන්නේ බාහිර අභියෝග රැසක් පැවතියද ශ්‍රී ලංකාවේ ආර්ථික යථාතත්වයට පත්වෙමින් නැති බවයි. රජ ආදායම ඉහළ යාම මූල්‍ය කළමනාකරණයේ ශක්තිමත් කිරීමට සහ ණය සේවා පිරිවැය අඩු කිරීමට උපකාරී වී ඇති බවද එම ආයතනය සඳහන් කළා. කෙසේ වෙතත් ඉහළ යන ආනයන වියදම් මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට සංචාරක ආදායම සහ විදේශ රැකියා ප්‍රේෂණ වලට බලපෑම් එල්ල වී හැකි බව SNP පැවසුවා. එම බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය මූල්‍ය තත්ත්වයට පීඩනයක් එල්ල විය හැකි. ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලය තුල ආර්ථික වර්ධනය සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකාව සඳහා අස්ථාවර දැක්ම පවත්වාගෙන යන බවද එම ආයතනය සඳහන් කළා. SNP වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව තවමත් ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් මත රඳා පැවතියද වහාම ණය ගෙවීමේ හෝ ගෙවීම් පැහැර හැරීමේ අර්බුදයක අවධානමක් නොමැති බවයි. ආර්ථික ස්ථාවර වීමට නම් රජයේ වියදම් සැලකිය යුතු මට්ටමකින් අඩු කළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පැවසුවේ.
4: මේ තත්ත්වය ඉදිරියට ගෙනියන්න නම් ආණ්ඩුව ඊළඟ ආයවැය තුලදීවත් ඇත්තරම විශේෂයෙන්ම විශේෂ ව්‍යාපෘති හඳුනාගෙන ආයෝජන වැඩිපුර ගෙන්නගෙන රටේ ආයෝජන වැඩි කරලා නිෂ්පාදනය වැඩි කිරීමේ ඉලක්කයක් කරා ගමන් කළ යුතු. ඒක කෘෂිකාර්මික නිෂ්පාදනය වෙන්න පුළුවන්, වෙළඳපොළ අපනයන වෙළඳපොළ සොයා ගැනීම, දැන් කර්මාන්තයට වැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා මේ ඉරාන යුද්ධය නිසා. එතකොට ඒ තත්ත්වය මගහරවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙම නැතුනොත් අපිට ලබන අවුරුද්ද නෙමෙයි ඊළඟ අවුරුද්දේ අපේ ණය ගෙවීම ආරම්භ කරන්න පටන් ගත්තොත් ඔය ක්‍රෙඩිට් රේටින් ඉතාම දරුණු ලෙස අපව පහද වැටෙනවා. මොකද මේ බැලන්ස් ඔෆ් පේමන්ට් එහෙම නැත්නම් රටේ වෙළඳ ශේෂය හා බාහිර ගිණුම දැඩි කඩාවැටීමකට ලක් වෙනවා. ඉතින් දැනට අපි බාහිර ගිණුම දැඩි කන්ට්‍රෝල් කිරීම එහෙම නැත්නම් පාලනය කිරීම
1: අමෙරිකානු ඩොලර එක විකුණුම් අනුපාතය දැක්වෙන්නේ රුපියල් 340ක් ලෙසයි. අමෙරිකානු ඩොලර එක ගැනුම් අනුපාතය රුපියල් 331ක් ලෙස සටහන් වුණා. ජනවාරි මස පළමුවනදා සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 113 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ 13,13,974ක් ලෙසයි. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ මෙම මස පළමුවනදා සිට ඊයේ දිනේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 167,401ක් වන බවයි. ජූලි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්, 38,785ක් ලෙසයි. ඊසානදිග මෝසම සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පැවසුවේ ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි.
5: ඊසාන දිග මෝසම් සුළං එනවා. ඒතොර ඒ අමගම වර්ෂාව වැඩි වෙන්න පුළුවන්. ඒතොර ඒ නිසා ඊසාන දිග මෝසම් සුළං වැඩිපුර බලපාන්නේ උතුර නැගෙනහිර මධ්‍යම උතුරුමැද සහ දකුණු පළාත් යම් කොටස් සහ බස්නාහිර පළාත් අතර බොහෝ විට ඒක බලපානවා. සහ ඌව පළාත. මේ පළාත්වල දැනට සොයාගෙන තියෙන පරිදි EDC ඊජිප්තය කියන මදුරු විශේෂය සිටිනවා. ඒ කීටියෝ දැනටමත් සොයාගෙන තියෙනවා. නමුත් රෝගී සංඛ්‍යාව අඩු නිසා එහි දැනට බලපෑමක් නැති වුණත් ඉදිරියේදී වර්ෂාවත් සමග මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,681ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මාසේ ගත වූ දින 28 තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 28,287ක්. සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ 17,779ක් ලෙසයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 16,665ක්. ජලය අපතේ යෑම වළක්වා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ එල්නිනෝ තත්ත්වයේ හමුවේ ජලය භාවිතයේදී සැලකිලිමත් වන ලෙසයි.
6: අපි මේ මොහොත වෙනකොට සූදානම් වෙමින් සිටිනවා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා. අපි ජල සම්පාදන මණ්ඩලය විදිහට විශේෂ ක්‍රියාමාර්ග යම් ප්‍රමාණයක් ගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම භූගත ජලය වැඩිපුර ප්‍රමාණයක් අපි ලබා ගැනීම සඳහා මේ මොහොත වෙනකොට අපගේ නළලින් සම්බන්ධ තියෙන ක්‍රියාවන් අපි වැඩි දියුණු කරමින් යනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාසවල ලැබෙන වර්ෂාපතනින් අපි බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය සතු සහ අප සතු ජලාශවල යම් ජලමට්ටම යම් ඉහළ තලයකට ලැබෙයි කියලා. ඒ වගේම අපිට ඇත්තටම ජනතාවගෙන් මූලිකවම ඉල්ලීමක් කරන්න තියෙන්නේ එල්නිනෝ තත්ත්වයක් දැනට ප්‍රකාශයට පත් කර තිබෙනවා කාලගුණ දෙපාර්තමේන්තුවෙන් මේක සක්‍රීය වෙයි කියලා. ඉතින් මේ වගේ තත්ත්වේ පහු වෙනකන් අපිට යම් සීමාවකට යටත් ජල පරිභෝජනය කරන්න විශේෂයෙන්ම අපතේ යාම් වළක්වා ගනිමින්.
1: එල්නිනෝ තත්ත්වයේ හමුවේ ලෝකයේ දරුණු ආහාර අර්බුදයක් ඇති විය හැකි බවට අමෙරිකා එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය ප්‍රකාශ කළා. මැද පෙරදිග යුද්ධයෙන් ආර්ථික අර්බුදයට ලක් වූ රටවල් මීළඟට මුහුණ දෙන දරුණුතම අර්බුදය එල්නිනෝ තත්ත්වයේ හමුවේ ඇතිවන බවයි අමෙරිකාව සඳහන් කළේ. ජාත්‍යන්තර කාලගුණාංශ පැවසුවේ සුපිරි එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ 81%ක සම්භාවිතාවක් පවතින බවයි. ආසියාවේ ඇතැම් ප්‍රදේශවලට නියඟයක් සහ දකුණු ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාවක් ඇතිවිය හැකි බවයි ජාත්‍යන්තර කාලගුණාංශ පැවසුවේ. මෙම තත්ත්වයේ හමුවේ වැඩිම බලපෑමෙල්ල වන්නේ ආහාර සැපියුම් සඳහායි. ජපානයේ කුමමොටෝ ප්‍රාන්තයේ හටගත් භූකම්පනයෙන් මියගිය ගණන 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කුමමොටෝහි සාපු සංකීර්ණයක දෙවන මහල කඩා වැටී සිදුවීම අනතුරෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර සුන්බුන් අතර සිරුවන් සොහ මෙහෙයුම් ක්‍රියාත්මකයි. භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණය සටහන් වැත්තේ ඒකක 6.8ක් ලෙසයි. කුමමොටෝ නගරය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක චිමිනියක් කඩා වැටීමෙන් පුත්කලින් 9 දෙනෙකු අතුරුදන් සිටින බව වාර්තා වනවා. 17 සියවසට අයත් ඓතිහාසික බලකොටුවක බිත්ති කොටසක්ද කඩා වැටී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ආපදා මෙහෙයුම් සඳහා නියුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 3600ක්. භූකම්පනයෙන් පසු නගර ඇතැම් ප්‍රදේශවල නල ජලය අපිරිසිදු වී ඇති බැවින් ඒ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරන තුළු නල ජලය පානය කිරීම හෝ ආහාර පිසීමට භාවිත නොකර ලෙස කුමමොටෝ නගර බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. භූකම්පන හේතුවෙන් කුමමොටෝ නගරයේ 10,000 සංඛ්‍යාත ජනතාවකට විදුලිය සහ ජල සැපයුම ඇනහිට ඇති අතර හානි සිදු ඇති වෛද්‍ය මධ්‍යස්ථාන ගණන 45. විදුලිය විසන්ධිවීම හේතුවෙන් ප්‍රදේශයේ රෝහල් රැසක් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කිරීම සඳහා ස්ථාන සොයමින් සිටින බවද ඒ සඳහා පහසුකම් සොයාගත හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිත බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ. වැඩිහිටි රෝගීන් රැසකට ප්‍රතිකාර කරන සකුරාජූරි රෝහලේද වායු සමීකරණ පද්ධති අක්‍රිය වීම දැඩි අභියෝගයක් වී ඇත්තේ එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.7ක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන්. නිවාස 36,700කට අධික සංඛ්‍යාවකටද තවමත් විදුලි සැපයුම ඇනහිට තිබෙනවා. කුමමොටෝ ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ පුද්ගලයන් 9,872 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි. භූකම්පනයෙන් පසු ජපානයේ කියුෂු දූපතේ දුම්රිය සේවා තාවකාලිකව අත්හිටවනු ලැබුවා. එරට මාධ්‍ය වාර්තා කළේ අධිවේගී දුම්රියවල ගමන් කරමින් සිටි මගින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි. හෝමු සමුද්‍ර සන්ධිය පාලනය රඳවා ගැනීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ගරි බබාඩි පවසනවා. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැවසුවේ යළි කිසි දිනක හෝමු සමුද්‍ර සන්ධිය පිළිබඳව ඇමරිකාව සමග සාකච්ඡා සිදු නොකරන බවයි. මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ඇමරිකානු කඳවුරු වෙත බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු අණදෙන නිලධාරියා පැවසුවේ සියලුම මිසයිල විනාශ කිරීමට ඇමරිකානු හමුදාව කටයුතු කළ බවයි. මෙම ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු ඉන්ධන මිල යළි 4.4%කින් ඉහළ ගියා. යලි සිරස්තල ඇසල පොහොය නිමිත්තෙන් රටපුරා පින්කම්. ඩෙංගු රෝගීන් 83,000 දක්වා ඉහළට. නීතිඥ සංගමේ රැස්වේ. ආර්ථික තත්ත්වය ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්. ජපාන භූකම්පනයෙන් 13ක් මරුට. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරියුඩුවනගේ සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින්න පෑන් පෑපුවත් සමගින්.
7: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: ஜெகனின் வெட பெண்ணு அப்பி கௌருத்தன் மனுரங்க விஜயசேகர் அத பர்த்டேக்கு செலிப்ரேட் கரணும்.
1: ஹாப்பி பர்த்டே மனுரங்க, சீத அப்பி ஓட கோடக் காதரி விஷ் கரணும்.
2: இஸ்திம தவசக்கு இந்த அமதக்கு உள்ள சீத ஹமதாம விஷ் கர பூமி ஸ்தூதி.
3: ஹாப்பி பர்த்டே, ஹாப்பி பர்த்டே, ஹாப்பி பர்த்டே டு
0: අදේ ඉතින් මොකද කරන්නේ?
2: අනේ මොනවද නෑනේ, දැන් මේ සැමරුම් කියන එක ජීවිතේ සැමරුම් වෙලා තියෙන හැමදාම මොනව මොනවරි සැමරෙනවනේ. පන්දිනේ කියලා විශේෂ නම් මොනවත් කරන්නේ නෑ. අනේ ඉතින් ජීවිතේට කියලා එන්න කියන දේ මොනවත් කියනවා. මගුල් ගෙවල් දෙයක් එකක් ගන්න වෙනවා.
1: සාර්ථකත්වයට උදව් කරපු ජීවිතේ වෙනස් කරපු අය ඉන්නවද?
2: මම හමුනේ හැම මනුස්සයම ජීවිතේ වෙනස් කරලා කියලා තමයි විශ්වාස කරන්නේ.
0: මනුරංග පෑනත් එක්ක කොච්චර යාළුද?
2: පෑනයි මයික් එකයි දෙකම ජීවිතේ පණ වගේ තමයි.
1: මොනවද ඉතින් අලුත් වැඩ?
2: අන්තිමට ආමි සේනාංග දිසානායකගේ ආදරේ හැටි කියන ගීතේ ඊට අමතරව සෑහෙන දැන් ගීත ප්‍රමාණයක් එන්න තියෙනවා. ඉස්සරහට මේ දල් කරගෙන යනවා. මම අද මේ වෙලාවේ අලුත්ම අත්දැකීම තමයි කියන්නේ අලුත්ම වෙන පරම්පරාවක් එක්ක පුතා ගීත මේ වෙලාවේ සිද්ධ වෙනවා.
4: Talk of the town.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
2: සිත් පැදගනි,
1: කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙද වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
3: Delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visanduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wagema genna gannat den hari ma lesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: ඩෙංගු මාරාන්තිකයි මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ
5: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක් ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන් ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන් ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන් නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි
4: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්
6: ඇඟ රිදෙනා වගේ තාත්තේ
7: හිත මුලින්ම වැඩට යන දවස නේද එන්න
6: මං කාදරයක් නැතුව ආවා තාත්තේ
7: හරි පුතේ අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: Did the Hans Bisi Palace SLIC Life GV Direction Oppu Himian Time Runa? Seventh bonus Pratilabe Agaya. Rupel Kuti Das Harase Hatai Mavai. Sri Lanka Insurance Life. Vehicle Mavakamin.
1: Siri Road Samajikan Sadaha Cargills Food City within Megawattam. Coca Cola Itiri Rupelaka Sipanahai. Astra Itiri Rupel Tun Sipanahai. Kotmale Cheese Wedges Itiri Rupelaka Sitis Pahai. Prima Kotumi Chicken Rasati Pahai Pekka Rupel Desi Hatalihai. Cargills Food City.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent ticket of Vitarakma plays like a hambina. Ekama Pauli, then Nick Ekata Sinkarana, the Vantama Vedikava. Ekama Kirula Winwin, Kappa Vimin, Adishtani, and Taragakarana. Theatre Voice of Family. Julie Dhavanida Sita Sam Sikurada Hasenasurada Dinakama. Ratri Hatata, Theatre TV Tune. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: 20 upgrade, 20 upgrade.
2: අලුත් සොන් එකක්ද?
1: නෑ, දැන් සිංගර් එකකින් Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
2: Upgrade වෙන laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
3: අයියා, මට Apple මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා, මට මල් ගොඩාක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
3: Hush 15 පිස්සුවක්ම තමයි.
5: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. Keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-021. AOC smart performance trusted worldwide.
7: Big big dinumai bonanza bonanza.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort dunker. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC finance. හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: මොළුමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
14: මතකද සිංගල් බිග් බොනන්සා
15: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
14: මේ අවුරුද්දේ තාවා.
15: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
16: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
17: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා.
18: බොරු කියන්නේ පාමකලෝ, මගේ කටහඬ හරියට නිකන් කනට මේ පැණිවක් කරනවා වගේ.
17: ඔව්, මේ පැණි රත් කරලා වක් කරනවා වගේ.
19: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
20: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
21: සෙනසුරාද උදේ 8ට.
22: ගිය පාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්නුවනේ.
23: ගිය පාර පෙන්නන්න හිටියා.
22: මොකද්ද පෙන්නන්න හිටිය?
23: නාලාගිරි දමනේ.
22: ඇයිදින් බැරි වුනේ?
23: නාලාගිරි ඇත රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ. පැව් සේරනම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
22: ඈ?
23: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
22: මොකක්ද? ඈ.
24: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
25: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
26: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
25: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
26: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
25: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තරම්.
26: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
25: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: සීතහගෙනන දැක් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යාමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: टाटा टॉप स्टोरी
1: चीनी निराणेट ग्वन आरक्षक मिसाइल චීනයේ නිෂ්පාදිත ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති 400ක් මිලදී ගැනීමට ඉරානයේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. එම ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 70ක්. මෙම ඉරානය මෑත කාලයේ සිදු කළ විශාලතම කෙටිතුරු ගුවන් ආරක්ෂක අවි මිලදී ගැනීමලින් එකක් ලෙස සැලකෙනවා. මෙම මිසයිල එක් සෙබලෙකුට හෝ සෙබළුන් දෙදෙනෙකුට සිවුර ඉස්මත තබා රැගෙන යා හැකි කෙටිතුරු ගුවන් ආරක්ෂක මිසයිල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදිරි සති කිහිපය තුළ මෙම මිසයිල් ඉරානයට ලැබීමට නියමිතයි. මෙම ගනුදෙනුව හොංකොං සමාගමක් කරා සිදු කර තිබෙනවා. මීට පෙර වාර්තා වූයේ මෙම අවි චීනයේ උරුමක්කාහි නගරින් පාකිස්තානය හරහා ඉරානය වෙත ප්‍රවාහණය කිරීමට සැලසුම් කර ඇති බවයි. එහෙත් පාකිස්තාන හමුදාව එම වාර්තා ප්‍රතික්ෂේප කළා. චීනයේ සිට ඉරානයට ගුවන් ආරක්ෂක අවි සැපීමට පාකිස්තානය සම්බන්ධ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 888 666

0: අපි ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadun Vadena Rhino Premier Roofing Sheet Petty Stress and Half Tahatuna Anuhaya Amatana
2: Harigi Harimatana to Gainda LOLC again Nelon Negati
3: Math Harian Gil Haritana to me unknown
4: LOLC Finance Harian Harimatana
5: Petty Stress and Half Bindu Akekai Pahai Hatsi Pahalai Pansi Panaspaha Amatana
6: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0871 132 77
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
10: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
11: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
12: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
11: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
13: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
14: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නුන රසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙයි
1: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
5: රාජ්‍යරුව ගොබ්බයා
6: එයි හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെളന്തുണു കെനക്കുട്ട വൈദ്യ ഉപദേശകിയും തൊറവ് വെനത് വേദനാ നാശക ഓ അദ്ഭേത് പാവിച്ചിരീമ ഇതാ ഭയാനക സംകുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നതിവിയ ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: hina wenna menna welawa
7: man hitanne aluth regulation ewilla thiyena pilots 3 denek yanna one kiyala
8: pilot co-pilot co-co pilot
7: ne pilot co-pilot co-me pilot
9: natama danna supiri radio double at ekka 7FM breakfast drive
10: anugrahaya
11: ආවරණය
12: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින්. ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
16: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
20: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
21: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
22: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා. david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
9: කැපුවා නේද ඩබල් ඉර?
10: ඩබල් පොකට් ඇඳන්?
9: ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
11: ඈරාලා හමි?
9: ඇහුන් නැද්ද මං කියපුවා?
11: නෑ නෑ අහන් හිටියේ.
9: මොනවද අහන් හිටියේ?
11: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
9: හෑ?
11: ඕරාලා හමි? One and only සින්දු සියත.
12: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
13: අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ.
15: සලු පිළිසිල්ලාරේ.
16: Dilakavardhan Textile.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
3: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
6: Original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 50%ක් දක්වා අඩු කර ගන්න. දැන් මම තන්න 0.777 133.21 Asta Toner print smart save more.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩියර් ෂොපින් ෆෙස්ටිවල්.
10: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: හවස දෙකයි වෙනඩියයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: कथा टॉप स्टोरी।
1: පුද්ගලික රසායනාගාරයකට ලක්ෂ පහක දඩයක්. රොදිර පරීක්ෂාව සඳහා පාලන මිල ඉක්මවා ගාස්තු අය කළ රසායනාගාරයකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කර තිබෙනවා. දඩ නියම වී ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රසායනාගාරයකටයි. රොදිර පරීක්ෂාවක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති උපරිම ගාස්තු වන රුපියල් 400 ඉක්මවා මුදල් අය කළ බවට එම රසායනාගාරයට චෝදනා එල්ල වුණා. රසායනාගාරයට දඩ මුදල් නියම කර ඇත්තේ වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. නියමිත මිල ඉක්මවා ගාස්තු අය කරන පුද්ගලික රෝහල් සහ රසායනාගාර සම්බන්ධයෙන් 19.77 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. අමෙරිකාව සහ ඉරානය අත්සන් කළ අවබෝධතා ගිවිසුමෙන් එකඟ වූ කරුණු ආරක්ෂා කරන ලෙස පකිස්තානය ඉල්ලීමක් කර සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පකිස්තාන නියෝජිත අසීම් ඉෆ්තිකාර් අහමඩ් සඳහන් කළේ ගිවිසුම උල්ලංඝනය පිළිබඳ කනස්සල්ල පළ කරන බවයි. වාණිජ්‍ය නෞකාවලට එල්ල කරන ප්‍රහාරද හෙලා දකින බව ඔහු සඳහන් කළා.
0: සියට ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

හවස දෙකයි වෙනාඩි 10යි. අද ඉතින් මේ වගේ සින්දු තමයි ඇහෙන්නේ. රෑ වෙනකම් එහෙම තමයි. මොකද අද පොය දවසනේ. ඉතින් දහමෙන් සෙමෙන් කටයුතු කරන පොහොය දවසක් වේවා. පින්වර පොහොය දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් දවසින් භාගයකටත් වඩා ගෙවිලා ඉවරයිනේ. ඉතින් මොකද වෙන්නේ? ඊයේ පෙරේද දවස් ටිකේ මට සමහරු කියලවල තිබ්බා අදත් දන්සල් තියනවා කියලා. වෙසක් පොසොන් වලට විතරක් නෙවෙයි නේද? අදත් දන්සල් තියනවා කියන්නේ කොච්චර හොඳද? එහෙම නිකන් හරි ඔබේ ගෙවල් පැත්තේ නැත්තම් ඔබ සංවිධානය කරන දන්සල කිම තියෙනවා නම් කියන්න, අනිත් කටිටත් දැනගන්නත් එක්ක මං කියන්න. එහෙනම් මල් පෙරහැරක් කෙසේ වෙතත් සින්දු පෙරහැරක් තමයි මෙතනින්ද. හවස 5ට කලින් මැසේජ් එකක් දාන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දෙමව්පිය හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕනේ දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්න නැතුව ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම්වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මූණ දුන්නත් විභාගය ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගෙ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාගය ඉවරුණාට පස්සේ ගෙට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා කාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6

0: ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine, idle start and stop switch, full digital dashboard, handle එමත් ඇතිරිවස් ගියරය. brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited වෙතින්.

0: ಮಂಡಲಕ ವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: සියයට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
2: Coco Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: Coco Fry සතුට රසය ගෙනෙන ගුණය.
4: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117866
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 01117888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
10: සියත පොකට් මනි අනුග්‍රහය
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
12: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
13: මාව දැකලා හැංගුණානේ
14: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
12: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
15: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සීත ටීවී තුලින්

පුදුම ලස්සන හින්ද සින්දුවක් තමයි දෙන්න හදන්නේ. මේ සින්දුව මට කොච්චර හොත් එපා වෙන්නේ. මම දන්නවා මං වාගේ තව ගොඩක් අය ඉන්නවා කියලා. ඒක්විලන් ෆිල්ම් එකේ බංජාරා සින්දුවේ තේරුමත් පුදුම ලස්සනයි. පුළුවන් වුණත් කියන්න සින්දුව මැද්දේදී. චරිත අජන්ත කොහොමද? ඕගොල්ලන්ට ඉතින් අද නිවාඩු නෑනේ නේද? සවුත් කොරියාවල ඔක්කොම අල්ලයි. ඉතින් මං හිතනවා අද වැඩ ඇති කියලා. ඕෆ් ඩේ එක නම් ඉතින් ගෙදරට වෙලා ඇති. කොහොම වුණත් ඔයා මගෙන් අදත් ඉල්ලලා තියෙන්නේ හැම පෝය දවසකම වගේ මම ප්‍රෝග්‍රෑම් එක කරනවා නම් ඔයා මගෙන් ඉල්ලන සින්දුව. ආගේ වයිෆ් වෙනුවෙන් ඔයා හැමදාම ඉල්ලන සින්දුව. චාමික සිරිමාන්නගේ ඔයා නිසා නේද? ඉන්න බලන්න එක කලින් ප්ලේ වෙලා නැත්තම් අනිවාර්යයෙන් මං ඔයාට එක දෙනවා. හැබැයි දිගටම අහගෙන ඉන්න ඕනේ හොඳේ. ඒක මේ පැයේද ඊළඟ පැයේද නැත්නම් අන්තිම පැයේද කියලා කියන්න බැහැ දැම්ම. කලින් ප්ලේ වෙලා නැත්තම් මං අනිවාර්යයෙන් ආගෙල්ලීම ඉෂ්ට කරනවා. දිගටම අහගෙන ඉන්නයි තියෙන්නේ හොඳ ළමෙක් වගේ. හාද

අලුත් ඍතුවක අලුත් උදෑසනක් වගේ ගෙයක් නැති කෙනෙක්ට ගෙයක් ලැබෙනවා වගේ එහෙම හැඟීමක් තියෙන්නේ මට ඔයාව හම්බුනහම. ඒක තමයි සින්දුවේ තේරුම. චූටි කෑල්ලක් කිව්වේ. තව ලස්සන ලස්සන ගොඩාක් දේවල් තියෙනවා මේ සින්දුව ඇතුලේ. දැන් ඉතින් සින්දුව ඉවරයිනේ. අපි වෙන දවසක ඒ ගැන කතා කරමු. දැන් ගන්නවා මම චූටි බ්‍රේක් එකක්. ඊට පස්සේ තව ලස්සන සින්දුව අපි අහමු. වෙලාව හවස 2:00 වෙනාඩි 37.

0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
3: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
4: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධ වලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
3: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
6: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි. මන්චින් අයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011-4700-678.
9: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සුපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
14: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0777-133-021. AOC Smart Performance Trusted Worldwide.
15: මම මගේ මුළු බිස්නස් එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
16: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
17: ගන්නතරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
16: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
17: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
18: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

안주네. 하이 고모네. 많게 되네요야 다하노와 키라. 안주를 또 오늘로 다음에 시킨 아한나 모두 배트기야. හැම පැයකම පළවෙනි සින්දුව විදිහට අපි දෙන්නේ වදු බැතිගීයක් තමයි පොය දවසට. එනිසා ඊළඟ පැයේ මුල මහන්න ඕනේ හරිද? ඔයාගේ පවුලේ අය යාළුවෝ විශේෂයෙන්ම ඔයාගේ ෆොටෝ එකේ හැපැත්තෙන් ඉන්නේ. ඔයාගේ ආදරී ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට වර්ජිනියා බංචාර සින්දු ආසාවෙන් අහපු ගෑනු ළමයෙක් තමයි වර්ජිනියා කියන්නේ. මම ඇයි අගට වෙලාව කිව්වේ කියලා අහලා තියෙනවා. ඉතින් කියන්න එපැයි මං කමර්ෂල් බ්‍රේක් එකට යන්නනේ හැදුවේ සුදු. සින්දුවේ සීන් එකේලු එයා හිටියේ. ඇත්තටමනේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඒ ෆිල්ම් එකේ විෂුවල්ස් පවා සින්දුවට අදාළව මැවෙනවා. මට නම් එහෙමයි. හැන්සම් කොල්ලෙක් නින්නෙත් ඒ ෆිල්ම් එකේ නේද? සිද්ධාර්ථ මල්හෝත්‍රා. එයා නේද ඉන්නේ? ශ්‍රද්ධා කපූර් එක්ක. ඊළඟට නුගේගොඩ නිලු. අද වැඩ නැහැලු. එහෙනම් මාව නිදහසේ යහනවා කියලා තියෙනවා. එහෙනම් දිගටම හංගින්න හොඳේ පැය තුනම.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: 20 an upgrade 20 an upgrade.
5: අලුත් සොන් එකක්ද?
4: නෑ, දැන් සිංගල් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
6: Upgrade වෙන laptops ගන්න. සිංගල් එකට අදම එන්න.
7: දැන් Pan Asia Bank වෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01146667222 අමතන්න.
8: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
0: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙ. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන.

0: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
1: මෙදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරිය.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
3: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා කියලා.
7: බොරු කියන්නේ පාමකලෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මීපැණිවක් කරනවා වගේ.
6: ඔව්, මීපැණි රත් කරලා වක් කරනවා වගේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
9: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
10: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: හවස තුනයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Theater Top Story.
1: වැසි තත්ත්වයේ වර්ධනයක්. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිර්තදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල හෙට මිලිමීටර 50ක වැසි ඇතිවිය හැකි බවයි. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 50ක වැසි අපේක්ෂා කරනවා. වයඹ පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි. උතුර උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර මොනරාගල හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායලයේ පලස්තීන ජාතිකයන් 20 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බටහිර ඉවුරේදී ඊශ්‍රායලයේ සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවටගෙන තිබුණා.
0: Top Story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 787 866

හවස 3යි වෙනාඩි 14යි වෙලාව. ලස්සන සින්දුවක් දෙන්න හදන්නේ. ස්පේන් වල දිල් ඔයාටයි මේක. කාලෙකට පස්සේ ඔයා ඇවිල්ලා තියන්නේ. දැන් කොහොමද? ඉන්නකෝ මෙසේජස් ගොඩක් තියෙනවා. ඔයාට වෙනම රිප්ලයි කරන්නම් සුදු. අර හස්බන්ඩ් ඉන්නවලුනේ. පුළුවන් නම් අතුල අධිකාරික සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා. දෙන්නම් තව චුට්ටකින්. දැනට මේක හමු.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දෙමව්පිය හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕනේ දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්න නැතුව ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම්වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මූණ දුන්නත් විභාගය ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගෙ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාගය ඉවරුණාට පස්සේ ගෙට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා කාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන කි.

0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
2: අද කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: කොකොෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
9: ගන්නවා ලයිසන් එක
10: දැන් හරිනේ අමාරු
8: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
4: දෙවමසකලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: රතු සහල් වල වැඩිපුරම අඩංගු වන්නේ කුමක්ද? 1 ෆයිබර් 2 ප්‍රෝටීන්.
12: 1 ෆයිබර්.
13: සීලස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඳානෙන් උමේෂාද සොයිසා.
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
15: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
16: සියත පොකට් මනි.
17: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
18: අනුග්‍රහය
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
2: මන්නම් හිතන්නේ නැහැ.
10: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
17: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
1: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
6: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
0: අනුවටයි දශම දෙක.
12: සියත
0: දිවයින පුරා.

සුදු කොච්චි කියන්නෙත් ඉතින් සමහරුන්ගේ පණක් තමයි නේද? ලලිත් එහෙම හැමතිස්සෙම කියන්නේ සුදු කොච්චි මගේ පණ සුරංගනාවි ඔහොම කියන්නේ. මට මෙසේජ් එකක් දාලා තියෙනවා අදත්. මගේ හදවතම එළිය කළ සුපුන් සඳේ මේ ඔයාට කියලා අයියා මෙසේජ් එක පටන් අරන් තියෙන්නේ. සුන්දර ඇස්සල පොහොයක් ගෙවෙමින් යන්නේ මගේ පින්බර රුවැක්තියයි අදත් සියතේ හිනහෙන්නේ. ලස්සන සින්දු වලින් මුළු සියතම හැඩවෙන්නේ. ඔය හඬ ඇහෙන මානේ හැම දිනකම මා ඉන්නේ. ලස්සනයි. අදනම් හරිම ලස්සන කවියක් එවලා තියෙන්නේ. Thank you ලලිත්. ආදරේ ඉතින්. ජයනාත් ඉන්නවා මහනුවර. ජයනාත් කොහොමද? අද වැඩද? මං හිතනවා වැඩ කියලා. මොකද ඔයාට තියෙන්නෙත් මට වගේම ජොබ් එකක් නේ නේද? පෝයද අරවද මේවද මොන නිවාඩුවාවත් ඔයා වැඩ මට වැඩ දාන්න පහක් මේ සින්දු ඔයාටත් එක්ක

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ്ഡ അപ്പ പരിസരയെ തിബിയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നെ വർഗദേക്കിയ സഹ ഇഡി സെർബോപിക്ടസ് ആണ് മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ്ഡ ഹത്തറക് തീയണ എക്ക ദക്ക തുണ സഹ ഹത്തർ മിനിസാ അപ്പട്ട് ജീവിത കാലയെ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
7: ඈරාලා හමි?
6: ඇහුන් නැද්ද මං කියපුවා?
7: නෑ නෑ අහන් හිටියේ.
6: මොනවද අහන් හිටියේ?
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
6: හෑ?
7: ඔහුරාලා හමි? වන් ඇන් ඔන්ලි සින්දු සියත.
8: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
5: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිමුලාරේ.
5: අනුග්‍රහය
10: රුපියල්
0: 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින්. ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
14: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
18: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය. david pierce motor company private limited

0: අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.

මමත් එකතු කරගන්නවා මේ සින්දුවට, මහා මායාවරුණේ සින්දුවට. හින්දි සින්දුවක් ඇහුව නෑනේ අපි මේ පැයේ. මං ලස්සන හින්දි සින්දුවක් තෝරගත්තා. මේක අමතක වෙලා තිබ්බේ. එක පාර මතක් වුණා තාරාරම්පම් ෆිල්ම් එකේ සින්දුවක්. දිනුයි අනුයි දෙන්නම එකට මෙසේජස් එවලා තියෙන්නේ. දිනු ලංකාවෙන්, අනු රොමේනියාවෙන්. අනු, ඔයා ඉල්ලලා තියෙන සින්දුව නම් සුදු දෙන්න වෙන්නේ නැහැ. මොකද අපි වෙන සින්දුවක් ඇහුව කලින් පැයේ, ඒ ආටිස්ට් කෙම. එනිසා මේක අහමු දැනට.

0: සියත පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා කියලා.
5: බොරු කියන්නේ පාමකලෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මේ පැණිවක් කරනවා වගේ.
4: ඔව්. මේ පැණි රත් කරලා වක් කරනවා වගේ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
8: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග පියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර් HP කැනෝන් බ්‍රදර් එප්සන් සිරොක්ස් සතුළු සීලුම් ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න දැන් මම 0777133.21 ස්ටාර් ටෝනර් ප්‍රින්ට් ස්මාර්ට් සේව් මෝ
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
12: කෑමක නම් කෑම රසටම තිබුණා
13: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා
14: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
15: Turn 98.2
16: and 98.4 වන්විතුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ
17: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
17: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
16: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555-6044 අපිට WhatsApp කරන්න.
16: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
18: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න pick me truck book කරන්න.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
1: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ටිවල්.
7: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
8: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී.

0: ඇත තිබයින පුරා
1: හවස හතරට ළඟයි. තවතියන්නේ විනාඩි හතරක් පහක් වගේ. මේ සින්දුවට එකතු කරගන්න ආදරෙන් ඊගල් ලැපරල් එකේ කට්ටියව. ඊගල් ලැපරල් එකේ එකැන අත වැඩ නිවාඩුන අම්මවත් එකතු කරගන්නවා කියලා මෙසේජ් එකේ තියෙනවා. මං හිතන්නේ විජිත නේද? ඇත්තටම ඔබලාද වැඩද? කියලවන් කියලවන්. කවුද මෙයා? ශාලික සඳරුවන්ව මොකද මේ කියලා දෙන්නේ? කස්ටමර් කෝල් කරලා මල්ලී සියත ටීවී පොඩක් පේන්නේ කිව්වහම ඒක හදලා ලොක්කට හොරෙන් ගෙදර පනින්න යන මමයි යාළුවයි කියලා මට ෆොටෝ එකක් එවලා තියෙනවා. දැන් ඉතින් ලොක්කට මාට්ටුවේ මං කිව්වනේ වාගේ නම බයික් එකේ නේද යන්නේ? ඔහොම හොඳද මං අහන්නේ? එක්ක කමක් නෑ නේද? අද පොයේ දවස්නේ. පොඩක් කලින් ගෙදර ගියාම මොකද නේද? වැඩ ඉවර කරලා බොස් මං හිතන්නේ සමාවක් දෙයි. මං කියන්නම්කෝ සමාවක් දෙන්න ඕනේ බොස්. හොඳේ අද ගොඩක් අය නිවාඩු දවස්නේ. ශාලිකා යාළුවයි තොන්නුහේ ගෙදර ගියපු දෙන්න

0: අතමයි වරද තියන්නේ.
1: හවස 4 වෙනාඩියයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: थिएटर टॉप स्टोरी।
1: සබරගමුව මහ පෙරහරට සියල්ල සූදානම්. සබරගමුව මහසමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පෙරහර සඳහා අලියතුන් 27 දෙනෙකු සහභාගී වන බවයි බස්නායක නිලමේ සංක මාපිටිගම සඳහන් කළේ.
2: බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම බැතිමතුන් වෙනුවෙන් විශේෂයෙන්ම ආරක්ෂා සහිත පෙරහර බලන්න ස්ථාන සූදානම් කරලා තියෙනවා. අවසන් රන්දෝලි මහ පෙරහර සඳහා නැටුම් කණ්ඩායම් 46ක් විතර ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අලියතුන් 27කට ආසන්න ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා. දල්දා මාලිගාවේ අත්පන්තිට ජනරාජ ආස්තිය තමයි අපේ දල්දා සම්මුවැඩවීම සිදු කරන්නේ.
1: මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් මහ පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමටද නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. නව මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව අද මෙරටට ළඟාවීමට නියමිතයි. මෙම බස් රථ ආනයනය කර ඇත්තේ චීනයේ. නව බස් රථ ඉදිරියේදී මගී ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 888 666.

ඇති ටිකක් වෙනම සින්දු ටිකක් ඇහෙන්නේ. වෙනදට ඇහෙනවට වඩා වෙනස් සින්දු. සමහර මට අමතක වෙච්ච ඒවත් අරම පොඩ මතක් කරන් ආවා. සමහර සින්දු තියෙනවා මෙතනට ආවයින් පස්සේ මතක් වෙනවා. එකපාරට මේකත් එහෙම වෙච්ච. එහෙනම් එකපාර මතක් වෙච්ච සින්දුවක්. ලස්සනයිනේ. කොමග මාන්ටි දයානි, මට හිතනවා ඔයා මේ සින්දුවට කැමති වෙයි කියලා. ඒ කාලේ සින්දුවක්නේ. චුට්ටක් ලෙඩ වෙන්නද යන්නේ? උගුර එහෙම චුට්ටක් රිදෙනවා කියලා තියෙනවා. අනේ ලෙඩ නම් වෙන්න එපා. පොඩක් උගුර රිදෙනවා නම් උණු වතුරට ලුණු චුට්ටක් දාලා උගුර හොදන්න. එහෙම කරන්න. උණු වතුරම බොන්න දිගටම. අරිස්සම් වෙන්න හොඳේ. මං ආස නැහැනේ. මං ආස නැහැ. මම වගේම ඔබත් ලෙඩ වෙනවට. අපි කවුරුත් ආස නැහැ තමයි නේද? ඔන්න නිවාඩුවක් ගන්න වගේ නම් පොඩි නිකන් කිමුහුමක් ගියත් නේද? ඒක ලොකු කරගෙන ඔන්න නිවාඩුවක් ගන්න පුළුවන්. එනකොට ඇත්තටම ලෙඩ වුණාම කොච්චර දුකක් විඳිනවද අපි නේ? පරිස්සම් වෙන්න ඉතින්. මේ දවස්වල හැම තැනම කැස්ස හෙම්බිරිස්සාව උණ. ඊට පස්සේ හැදුනයින් පස්සේ මම හිතන සති ගණන් තියෙනවා නේ කැස්ස හැම. එනිසා පරිස්සම් වෙන්න එක ඇඟට ගුණයි. ඩුබයි වල වොයිස් රටික TGBG වොයිස් රටික ආදරෙන් එකතු කර ගන්නවා. එතන ඉන්නවා කනිෂ්ක, දුමින්ද, ලකා මල්ලි, මාපලගම චලන, දිලිප් මල්ලි, දමිත් මල්ලි, අචින්ත මල්ලි, ඔක්කොගේම ලොකු අයියා, ලොකුම ලොකු අයියා කවිඳු අයියා. ඔය ඔක්කොටමයි මේ සින්දුව.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න ඕන ඔබතුමාට.
2: නිදම් මංකොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: තිරකාරයෝ ටිකක් මැද්ද බන්දනාගාරියල හරියා වගේ මාවල් ලගන්ඩ යන්නේ.
4: මම හුසාවෙට ගියේ නැහැ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනක ඔබතුමාගේ වැඩක්, අස්කරණක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
5: අපිට කාත්වකත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Finishing වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
11: සැමට අතදුන්, ගමනට ජයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතර.
13: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0.114 700යි 550.

0: දෙදහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටහිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි, ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි, කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි, ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි. කාගිල්ස් ෆුඩ් සිටි.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
10: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
11: රන්පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
12: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
13: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

ඒ සින්දුව අගට මේ සින්දුව හොඳට මැච්චයි කියලා මට හිතුණා. මැච්චරානේ. හරියට ඔබයි මායි වගේ නේද? හරි මේ සින්දුව හැබැයි තනියෙන් අහන්න බෑ. තව ඉතුරු වෙලා ඉන්නෝ ගොඩ දෙනෙක්. ආ වීටි. ඔයා හැබැයි ගොඩ වෙලාවක් දැන් මැසේජ් එක දාලා වීටිට මං ආදරේට කියන්නේ Bluetooth කියලා. ඉතින් වීටි කිව්වහම Bluetooth නේ මතක් වෙන්නේ නේද? එයා කියලා තේනවා එයා ඉන්නේ රටනේ. එයා කියලා තේනවා එහෙට ඉතින් පෝය නෑලු. තියන්නේ හඳ විතරයිලු. පිට රටක හිටියත් මේ සින්දු ටික ඇහෙද්දි පොඩ හිත නිවෙනවනේ. ඒ පෝය ගතිය දැනෙනවනේ. ඔයා මගේ නම් ජීවිතේ මල් කියලා තියනවා. හරි හරි ඉතින් මේ පැය තුනේ ඉතින් මං වෙන කාගේවත් නෙවෙයි. සියතහන ඔබේ තමයි. දැන් ඉතින් මතකත් නෑ මාව. නේද රාදා කියලා ක්‍රිෂ්ණ මැසේජ් එකක් දාලා තියෙනවා.

ලස්සනයිද කියන්නකො ඉතින්. ලස්සනයි කියලා කිව්වොත් තමයි මටත් සතුටු. මෙච්චරටම මැච් කරලා සින්දු ප්ලේ කරද්දි පොඩි ඉතින් ගැම්මක් දෙන්න කෙල්ලටත්. හාද තැරණියගල චමින්ද මෙසේජ් එකක් දාලා තියෙනවා. එයත් වැඩලු. හොඳයි අපි එකටනේ වැඩ කරමු.

කියන්නටද සරසුනේ කියලා ඇහුවන වෙලාව තමයි කියන්න සරසෙන්නෙමේ. චෝඩ බ්‍රේකයා ගමු, ඊට පස්සේ ආයේ සින්දු කීපයක් අහමු හවස 5ට කලින්. හවස 4:00 වෙනාඩි 38යි දැන්.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සාතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්.

අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place e GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117888666.
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
3: Shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
4: ගංගාතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
3: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
4: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
1: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
0: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

දවසක් එනකන් ඉන්නේ මම මේ සින්දුව ප්ලේ කරන්න මගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. මොකද මම මේ සින්දුවට ඒ තරමටම ආසයි. මන් දන්නවා මම ආසේවට ඔබත් ආසයි කියලා. නේද? එම නෙවෙද? මං හිතන් ඉන්නේ එහෙමයි. එම නෙවෙයි නම් කියන්න ඕනේ. ධනංජය අහගෙන දින්නේ. ඉතාලියේ ධනංජය. තරහ වෙලා එයාගේ නම කියන්නේ නැහැ කියලා මම හැමදාම අන්තිමටලු කියන්නේ. ඇත්තකුත් තියෙනවා හැබැයි.

ඒ සින්දුව වගේම තමයි මේ සින්දුවත්. හැබැයි ඒක තිබ්බ විරහව ගැනනේ. මේක තියෙන්නේ ඕනෝඩත් වඩා ආදරය ගැන. ආලේ වන්දනාවක්. ආදරෙන් බැඳිලා ඉන්න ඔක්කොම මේ සින්දුවට එකතු කරගන්නවා.

මමනං එහෙම පෙම්වතියක්. මටත් ඕන මේ කියනෝ වගේ ආදරයක්. බලමුනේ. බලමු ඉස්සරහට හා. පෙම්වත ඔබේ ආලේ වන්දනාවක් කියන්න පුළුවන්. ඒ විදිහේ පෙම්වතෙක් ආදරයක් ලැබෙන්නේ මට.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0117388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්බල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: 20
5: නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිනට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: Big big dinumai bonanza bonanza.
11: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
12: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
13: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
14: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.
15: 98.4 ගම්

0: ඉවර කරන්න මේ සින්දු හොඳයිද?
1: හොඳයිනේ, ලස්සනයිනේ. එහෙනම් මේකෙන් අද වැඩ ඉවර කරනවා.
0: හෙට අපි හම්බ වෙමු පුරුදු විදිහට, දඩබඩ දඩං බඩං සද්ද බද එක්ක.

වත්සප් මෙසේ ජස්තොකයක් තිබ්බා. කියවන්න පුළුවන්ගුණේ පොඩි ප්‍රමාණයයි. මට අදට සමාව දෙනවද? හාද? මන් දන්නවා සමාව දෙනවා කියලා. හෙට හම්බ වෙලා වැඩ විස්තර කතා කරමු. එහෙනම් මං යන්නම්. මං ආගේ සුදු කොච්චියා.

0: ඔබ සන්ධ්‍යාවත් හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी।
1: නීතිඥ සංගමය අධිකරණ ඇමති සමග සාකච්ඡාවක. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීමට නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ විශේෂ මහසභා රැස්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගම් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදී ඊට දිවයිනපුරා නීතිඥයන් 3500කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීම සඳහා උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. උපරිමාධිකරණ ඇතුළුව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් අද අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සිදු කරන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය පැවසුවේ.
2: සියලුම දෙනා එකක් නැර මේ ආණ්ඩුවේ දූරදර්ශී නොවන මේ තීරණයට විරුද්ධයි. සියලු දෙනා මාත්‍සිස්වා එක්කෙනෙක්වත් නැ මේ පරිස්ථේ අද අලුත් මේ යෝජනාවට එකඟ. මේක ඇත්තටම බුද්ධිමත් නොවන තීරණයක් ආණ්ඩුව අරන් තින්නේ. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නවා. අපි දිගටම කතා කරනවා. සමස්ත නීතිඥ ප්‍රජාව මේ අවස්ථාවේ අපිට කියනවා මේක සම්පූර්ණයෙන් වැරදි සදාචාර විරෝධී. මේක ඇත්තටම අපරාධයක්. මේක දූෂණයක්. ඉතින් මේක නවත්තන්න ඕන. අපිට අද අවස්ථාවක් තියෙනවා අධිකරණ අමාත්‍යතුමාට මේ නියෝජනය කරන්න අපි කරනවා. ගරු අමාත්‍යතුමා එතුමත් අපේ සමාජිකෙක්. මම එතුමාට ඇත්තටම කිව්වා එතුමා ඇමති වෙන්නේ නැතුව නීතිඥ සංගමේ සභාපති වුණා නම් මේකටත් වඩා සමහර කෑ ගහන්න ඉඩ තිබුණා.
1: සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111 788 666

0: උංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
1: CDP ස්ථාවර

0: තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.

0: ಬೇಬಿ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಆರಕ್ಷಿತಾಯಿ
1: ಯುಗದಿವೇಟ ಪಿವಿಸೆನ ಒಬ್ಬಟ ಮೇ ದಿನವಲ ಸೀತಾವೇತಿ ವಿದುಲಿ ಉಪಕರಣ ಗೃಹ ಪಾಂಡ ಸಂದಹ ಸುಶೇಷಿ ದೇಮನಾ ರಸ ವಿಸ್ತರ ಬಿಂದು ಹೆತ್ತಾಯಿ ಅಟಾಯಿ ತೋಸಿಯ ತಿಸ್ತುನಾಯಿ ಹಾರಸಿ ಹತಲಿಸ ಹತರೆಗ್ ಸೀತಾ ಹದವತ್ ದಿನು ಹಿತವತ್ ಕಮ
2: ನವತಮ ವಿಶೇಷಾಂಗ ರಸಕ್ ಸಮಗಿ ಬಜಾಜ್ ತ್ರೀ ರೋದ್ರತೆ ದಸಿಯ ತಿಸ್ಸಾಯಿ ಸಿಸಿ ಫೋ ವ್ಯಾಲ್ ಇಂಜ್ಬ ಐಡಲ್ ಸ್ಟಾರ್ಟ್ ಅಂಡ್ ಸ್ಟಾಪ್ ಸ್ವಿಚ್ ಫುಲ್ ಡಿಜಿಟಲ್ ಡ್ಯಾಶ್ ಬೋರ್ಡ್ ಹ್ಯಾಂಡಲ್ ಮತ್ತೆ ತಿರಿವಸ್ ಗಿಯರ್ ಬ್ರ್ಯಾಂಡ್ ನ್ಯೂ ಬಜಾಜ್ ತ್ರೀ ರೋದ್ರತೆ ಡೇವಿಡ್ ಪೀರಿಸ್ ಮೋಟರ್ ಕಂಪನಿ ಪ್ರೈವೇಟ್ ಲಿಮಿಟೆಡ್ ವಿತ್
3: ಶ್ರೀಲಂಕಾವೆ ಪ್ರಥಮ ವತಾವಟ ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿತ್ ಇನ್ ಹದುನ್ವಾ ದಿನ ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ಜಲ ಪ್ರತಿರೋಧಿ ಮತುಪಿಟ ಆರಕ್ಷಣೆ ಸಹಿತ ರೂಫಿಂಗ್ ಶೀಟ್ ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿತ್ ಇನ್ ಹದುನ್ವಾ ದಿನ ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ರೂಫಿಂಗ್ ಶೀಟ್
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
5: සියයට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
6: Coco Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
7: මුළු පවුලටම මගේ ගානටම
6: Coco Fry සතුට රසය ගෙනෙන ගුණේ.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
9: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි මන්චින් අයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි කාගිල්ස් ෆුඩ් සිටි
9: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place e GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 4700 866
11: Onama Deyak Podda Wedi Unath Prashnayak Dan Balanda Badu Muttu Wala Gana Poddak Wedi කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: ගන්නවා ලයිසන් එක.
14: දැන් හරිනේ අමාරු.
12: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
12: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
11: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස්. වැඩන ඉතින් නේද?
15: විකාර
16: රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
17: නිලබල කරේති ඔලමුල පුරේ
18: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.

දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.

රතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

0: කොහෙද මේ දෙන්න උදේවාන්ද?
1: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල්, ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
0: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියානම් හරිනේ.
2: දැන් ස්විස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
0: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
1: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0777-133-021 AOC smart performance trusted worldwide.
7: ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් loan එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111-715-555 අමතන්න.
10: ඔබගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
11: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
12: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
13: සියතා Big Twin Lady Miss World Sri Lanka 2026.
14: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. දුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
15: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත Miss World Sri Lanka Instagram හෝ Facebook පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
13: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
16: Title sponsor.
17: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady.
18: සතිය
2: දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
19: අනුග්‍රහය.

පහයි විනාඩි 44 වෙලා ඔබට මතක් කරන්න ඕනේ මාළඹේ පුංචි කාර් නිවස ගැන. වාහන සේනෙන් සබෑ කරගන්න ඉතින් ඔබ යන්න ඕනේ හොඳම තැනක් තමයි මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. පුංචි කාර් නිවසේ වාහන 400ක් විතර මේ වෙද්දි තුවාරි ගියොත් බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ 400 ඉක්මනටම යන්න පුළුවන්. ඒ කියන්නේ කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා. මාළඹේ පුංචි කාර් නිවස කියන්නේ වාහන එනවා යනවා. යනවා යනවා ගෙනත් දාන මෙන්න යන. ඉතින් ඒ නිසා මාළඹේ පුංචි කාර් නිවසේ හොඳ වාහන තියෙන්නේ. හතර වටේම ඉන්න මිනිස්සු ඇවිල්ලා වාහන අරගෙන යනවා මාළඹේ පුංචි කාර් නිවසින්. ඒ වගේම තමයි අපිට වාහනයක් විකුණ ගන්න ඕන නම් රස්තිය අදු වෙන්නේ නැතුව අපේම Facebook වල දාගෙන ඔය එක එක්කෙනාව හොයාගෙන අපිට වාහනේ විකුණ ගන්න ඕනේ නැහැ. මාළඹේ පුංචි කාර් නිවසට දුන්නට පස්සේ ඒගොල්ලෝ වාහනේ හරිම නියම සාධාරණ මිල ගණන් වලට වාහනේ විකුණලා දෙනවා. අනිත් එක තමයි වාහනේ චෙක් කරන එක. අපි වාහනයක් ගන්න යනකොටත් අපිට තියෙන ගම් විශ්වාසයක් තියෙනවා මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය මේ හැම වාහනයක්ම චෙක් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි විකුණන්න යනකොටත් වාහනයක් මාළඹේ පුංචි කාර් නිවසට දාලා ඒගොල්ලෝ වාහනේ චෙක් කරලා තමයි ඇතුළට ගන්න. ඉතින් ඒ වගේ වගකීමක් විශ්වාසයක් ඇතිව වැඩ කරන තැනක් තමයි මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. ඉතින් මාළඹේ පුංචි කාර් නිවසෙන් ඔබට ඔබේ වාහනේ මිලදී ගන්න පුළුවන්, රෙජිස්ටර් කරපුවා වෙන්න පුළුවන්, නොකරපුවා වෙන්න පුළුවන්. යන්න මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

ඒක නෙවෙයි. දැන් සල්ලි කියන දේ අපේ අතට හම්බ වෙනවා. හැබැයි ඉතින් ආපු ගම යනවනේ. නිකන් හිතන්න මේ පඩිය ගන්නවා. මෙන්න මේ සැලරි එක මේ මාසේ ගන්නවා. හැබැයි ටික දවසක් ගියම කෝ දැන් ගත්ත සැලරි එක දෙයියනේ මොකද උනේ කියලා හිතෙන මට්ටමට එනවා. දැන් මම දැක්ක පෝස්ට් එකක් තියෙනවා. පඩිය ආවා ආපු ගමන් ගියා. ඊට පස්සේ යටින් වරහන් ඇතුළ දාලා දෙනවා. මොකක් හරි ලොකු වැඩකට යන්නේ නැද්ද කියලා. හරිද? ඉතින් ඒ වගේ තමයි අපේ සැලරි එක ආවට පස්සේ අපි දන්නේ නැහැ මොකක්ද ඒක කරන්න ඕනේ කියලා. සමහර වෙලාවට අපිට මේ අපේ සල්ලි මැනේජ් කරගන්නේ කොහොමද? අපි කොච්චරක් ඉතුරු කරන්න ඕනද? කොච්චරක් වියදම් කරන්න ඕනද? කොච්චරක් අපි සතුටු වෙන්න ඇඳුම් පැළඳුම් ගන්න දාන්න ඕනද? ඒව ගැන අපිට ලොකු අවබෝධයක් නැහැ. මොකද අපි වෙන වෙන ක්ෂේත්‍රවල ඉන්න කට්ටිය. ඉතින් ඒ ක්ෂේත්‍රයක මූල්‍ය කළමනාකරණයේ පැත්තෙන් ඒ දැනුම් සම්භාරයක් තියෙන මිනිස්සෙකින් අපිට දැනුමුතුකමක් අරගෙන අපේ මූල්‍ය කළමනාකරණයේ ඉස්සරහට හදාගෙන යන්න පුළුවන් නම් අන්න එතන තමයි අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ අපි දැන් මේ මතක් කරන කෝස් එකට ඔබට රෙජිස්ටර් වෙන්න කියලා කියන්නේ. මූල්‍ය කළමනාකරණය, එතකොට ගෝල්ඩ් ඉන්වෙස්ටිං, එතකොට රියල් ස්ටේට් ඉන්වෙස්ටිං, මේ වගේ ගොඩාක් සයිට්ස් ගැන, මේ වගේ ගොඩාක් එක එක විෂයපදයන් සම්බන්ධයෙන් මේවා කොහොමද කරන්නේ, මේවා කොහොමද කරන්නේ, එක එක දේවල් ගැන ලොකු දැනුමක් ලබා දෙන්න ලෑස්ති ඩොක්ටර් රොෂාන් ෆර්නැන්ඩෝ. මොකද එයා 2004 අවුරුද්දේ ඉඳන් මේ සර්ටිෆිකේට් කෝස් එක මේ වෙනකන් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම පළපුරුද්ද එක්ක තමයි මේ පාරත් අපි ඔබට කියන්නේ මේ සර්ටිෆිකේට් කෝස් එකට යන්න. මේ වෙල්ත් මැනේජ්මන්ට් සර්ටිෆිකේට් කෝස් ඉන් වෙල්ත් management. ඉතින් මේකට යන්න, මේකට ගියාට පස්සේ ඔබට ඔබේ මූල්‍ය කරන්නේ, මූල්‍ය කළමනාකරණේ ඉතාමත් සාර්ථකව කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ජූලි 31 දක්වා ලියාපදිංචි වෙන්න පුළුවන්කම තියෙනවා. සහ අනිත් එක තමයි දැන් මේ 40%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා 2026 ජූලි 31 දක්වා ලියාපදිංචි වෙන කට්ටියට. ලබන ලබන මාසෙ වෙනකම් කල් තියෙනවා. ඉතින් සාමාන්‍ය ගාස්තු යටතේ ලියාපදිංචි වෙන කෙනෙක්ට. නමුත් ජූලි 31 වෙනකම් ඔයා ලියාපදිංචි වුණොත් අනිවාර්යයෙන්ම ඔයාට 40%ක ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරනවා. ඉතින් මම කියපු දේවල් මදි නම් අනේ මේ සැන්ඩි මොනවා කියනවද බන්දන්න, හරියට මේ නම්බර් එකක් දෙන්න කියනවනම් ඔන්න මේ තියෙන නම්බර් එක කොලක් පෑනක් අරගෙන ලියා ගන්න, නැත්නම් ෆෝන් එකේ ටයිප් කරගන්න. මෙන්න ටෙලිෆෝන් නම්බර් එක 0777 117 7465. එහෙම නැත්නම් මෙන්න තවත් නම්බර් එකක් තියෙනවා 0766 567 8784. මේ නම්බර්ස් වලට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්නකෝ. දාලා විස්තර දැනගෙන ලියාපදිංචි වෙලා ලස්සන නියම පෝසතෙක් එන්න කියලා අපි ඔබට කියනවා. රයිට්? ඒත් එක්කලම කසාගල ග්‍රීන් සුප් එක ගැන මතක් කරන්න ඕනේ. හොඳම දේ අඩුම මිලට ගන්න ඔබ යන්න ඕනේ හොඳම තැනක් තමයි කසාගල ග්‍රීන් සුප් කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල ඒගොල්ලන් අලුත්ම ශාකා කිහිපයක්ම විවෘත කරලා තිනවා. මම මතක් කරන්නම් ඒ මොනවද කියලා. මාතලේ අත්ම ශාකාවක් දාලා තිනවා, අතුරුගිරිය පැත්ත තියෙනවා, මුල්ලේරියාව පැත්ත තියෙනවා, නාරම්මල, ගණේමුල්ල, ගම්පල, මේ වගේ ප්‍රදේශයන්වල දිව්වයින පුරාම දිව්වයින ආවරණය වෙන පරිදි ඒගොල්ලෝ ශාකා දාලා තියෙනවා. ඉතින් එතෙන්ට යන්න ඒ වෙනස අත්දකින්න. අපි හැමදාම එකම කඩේකට ගිහින් ගන්න ඕන කියලා එකක් නැහනේ. අපි වෙනස් දේවල් අත්දකින්න ඕන. අත්දැකීම් මේවා. ඉතින් ඒ නිසා කසාගල ග්‍රීන් සුප් එකට ගියාට පස්සේ කසාගල ග්‍රීන් සුප් එකේ තියෙන ෆ්‍රෙෂ් එළවලු පළතුරු සහ ඒගොල්ලන්ගේ මිල ගණන් අඩු එක, ඒ වගේම තමයි ග්‍රොසරි ඇයිටම් තියෙනවා සහ අපේ කුස්සියට ඕන කරන ගොඩාක් දේවල් එතනදි මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ හොඳම දේ අඩුම මිලට ගන්න යන්න කසාගල ග්‍රීන් සුපර්. වෙලාව මතක් කරන්න 5:53.

0: ඕනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
6: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
7: කෑමක නම් කෑම රසටම තිබුණා
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
9: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
10: දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
11: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
13: ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
8: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
15: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
16: සියත පොකට් මනි.
17: Turn 98.2 and 98.4.
18: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
8: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
8: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
18: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
19: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 60.47ට අපිට වට්ස්ඇප් කරන්න.
20: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඇසන පොහොය අදයි. කතරගම සහ සබරගමුව අවසන් පෙරහර වීදි සංචාරයට සියල්ල සූදානම්. නීතිඥයන් 3500ක් කොළඹට විනිසුරු විශ්‍රාම වයසට ඒකමතික විරෝධය. උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ. චීනෙන් ඉරානයට මිසයිල.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

කරන්නලා තියෙනවා. BMW ඉලෙක්ට්‍රික් කාර් 148 ඉඳන් ඉහළට තියෙනවා. වාට ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න ඕන නම් යන්න මාළවේ පුංචි කාර් නිවසට. මේ දැන් ගියත් ඔබට බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මාළවේ පුංචි කාර් නිවස කියලා කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් නිව් තියෙනවා, සෙකන්ඩ් හෑන්ඩ් තියෙනවා. කියන්නේ රෙජිස්ටර් කරපුවා සහ නොකරපුවා දෙකම ගන්න පුළුවන්කම තියෙනවා මාළවේ පුංචි කාර් නිවසෙන්. ඉතින් ඒගොල්ලෝ කියනවා BMW බ්‍රෑන්ඩ් එකෙන් E6 තියෙනවා, E7 තියෙනවා, E7 Pro කියන වර්ග ටිකක් තියෙනවා කියනවා. ඊට පස්සේ චූලින් බින්ගෝ, හොන්ඩි බෝමා, නිසාන් සකුරා, ඔය වගේ 165 ඉඳන් ඔබට ගන්න පුළුවන් වාහනත් තව තියෙනවා. ඉතින් ලීසින් පහසුකම් එතනින්ම කරගන්න පුළුවන්. තක්සේරු සේවා එතනින්ම කරගන්න පුළුවන්. එතකොට ඉන්ෂුරන්ස් පහසුකම් ඒකත් එතනින්ම හදාගන්න පුළුවන්. මාළඹේ පුංචි කාර් නිවස කියන්නේ අර හැම දෙයක්ම එකම තැනකින් වගේ, ඒ වගේ තැනක් තමයි. ඕන පොඩි බ්‍රේක් එකකට කිඹුලා බනිසක් ගාලා නේද, ප්ලේන්ටියක් බීලා පොඩි බ්‍රේක් එකක් අරගෙන නේද නිදහසේ වාහනයක් තොරගෙන එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මාළඹේ පුංචි කාර් නිවස කියන්නේ අර අපිට හිතේ නිදහසේ ගිහින් වාහනයක් ගන්න පුළුවන් තැන. මොකද හොඳම වාහනේ එතන තියෙන්නේ. ඒගොල්ලෝ කියනවනේ අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නුමු. ඒක තමයි ඒගොල්ලන්ගේ පොරොන්දුව. ඉතින් ඒ පොරොන්දුව ඒගොල්ලෝ ඒ විදිහටම ඉෂ්ට කරලා තියෙනවා. එහෙම ඉතින් කාලයක් තිස්සේ පවතින නම් ඒ කියපු දේවල් ඒ විදිහටම කරන්න ඕනේ, පොරොන්දු රකින්න ඕනේ. රැකපු නිසා තමයි අදටත් මාළවේ පුංචි කාර් නිවස මේ විදිහට වැජබෙන්නේ සහ හතර වටින් මිනිස්සු මාළවේ පුංචි කාර් නිවසෙන් වාහන ගන්න එන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සයිට් එකක් තියෙනවා, වෙබ්සයිට් එකක්. එතෙන්ටත් ගිහිල්ලා ඔබට පොඩ විසිට් පාරක් දාන්න www.punchikar.com කියන සයිට් එක සහ ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එක මතක් කරන්න මාළවේ පැත්තේ තියෙන්නේ පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාළවේ. ඊළඟට ඉතින් වාහනයක් ගන්න එහෙම අපි ඉතින් සෑහෙන කාලයක් සල්ලි එකතු කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒක අර අපේ ආදායම් මට්ටමත් එක්ක අපි බලනවා. අපිට මෙච්චර කාලෙකදී අපිට මේ කාලේ හොඳ වාහනයක් ගන්න පුළුවන්. ඉතින් අපිට ඔකට ලොකුම උදව්ව තමයි මූල කළමනාකරණය කියන්නේ නේද. අපි වෙඩින් එකක් ගන්නවා නම්, අපි මොනා හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම්, අපි මොකක් හරි වාහනයක් ගන්නවා නම් නේද, අපිට පොඩි මූල්‍යමය සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕනේ. කොහොමද අපි සල්ලි ටික අපිට හම්බෙන ආදායම බැලන්ස් කරන්න කියන එක. ඒකට හැබැයි අපි ගාව දැනුම නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් තව කෙනෙක්ගෙන් දැනුම ගන්න. ඒකට තමයි ડોક્ટર රොෂාන් ෆර්නාන්ඩෝ ඉන්නේ. ડોક્ટર රොෂාන් ප්‍රනාන්දුගෙන් අවුරුදු ගාණක් තිස්සේ ඉගෙන ගත්ත ළමයි අදටත් ස්ටොක් මාකට් එක ගැන පවා මාර දැනුමක් තියෙන, ස්ටොක් මාකට් එකෙන් හොඳට සල්ලි හම්බ කරන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ නිසා එයා කෝස් එක පටන් ගන්නේ 2004 අවුරුද්දේ. අදටත් මාර ලස්සනට මිනිස්සුම දියුණු කරන්න ලොකු උදව්වක් කරපු මිනිස්සෙක්. ඉතින් එයාගෙන් ඔයාට පුළුවන් හොඳ දැනුමක් ලබා ගන්න. ඒ නිසා තමයි එයා ආරම්භ කරලා තියෙන අලුත්ම කෝස් එක සර්ටිෆිකේට් කෝස් ඉන් වෙල්ත් මැනේජ්මන්ට්. වෙල්ත් මැනේජ්මන්ට් ගැන සර්ටිෆිකේට් කෝස් එක. ඉතින් මේකට ජොයින් වෙන්න පුළුවන් ජූලි 31 වෙනකන් ආ රෙජිස්ටර් වෙනවා නම් 40% ඩිස්කවුන්ට් එකක් ඔයාට හම්බ වෙනවා. ඉතින් මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් ඉතින් සමයි මෙන්න මේ කෝස් එක කරන්න. ඉතින් ඒකත් එක්ක අපි ඔබට ආරාධනා කරනවා ඔබේ හම්බෙන ආදායම වඩා වියදම වැඩි නම් ඒක බැලන්ස් කරගන්න හොඳම විදිය සහ ඔයාට තව ආයෝජන තියෙනවා නම්, තව මගේ ප්ලෑන් මෙහෙමයි, මට ෂොප් එකක් දාන්න ඕනේ, මට ලොකු වැඩ ගොඩක් තව කරන්න තියෙනවා, හැබැයි මංගාව මට තේරෙන්නේ ඒක කරන්න, මම දන්නේ නැහැ, මට බෑ, මම බොයිෆ්‍රෙන්ඩ්ගෙන් අහනවා, අම්මගෙන් අහනවා, තාත්තගෙන් අහනවා, කවුරුත් මට ඒකට හොඳ ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ, හොඳ විසඳුමක් දෙන්නේ නැහැ. එහෙනම් කාගෙන්ද ඉගෙන ගන්න ඕනේ? මෙන්න තියෙනවා වැඩේ සර්ටිෆිකේට් කෝස් එකක්. කෝස් එක කරලා ඉවරුණාට පස්සේ දැනුම හම්බෙනවා සහ කෝස් එකෙන් මේ සර්ටිෆිකේට් එකකුත් හම්බෙනවා. ඉතින් අපි ටෙලිෆෝන් නම්බර් එකක් මතක් කරන්න. මේ දවස්වල ලියාපදිංචි වැඩ ටික සිද්ධ වෙනවා. 077 174 65 76 87 84. මේ නම්බර්ස් වලින් WhatsApp එකට මැසේජ් එකක් දාන්න, ඊට පස්සේ රිප්ලයි එකක් එයි. විස්තර කතා කරන්න දන්නති දේවල් තව මොනා හරි දැනගන්න තියෙනවා නම් ඒවත් දැනගන්න. හවස 6:00 විනාඩි 14යි.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, I'm Shania. Foreign campus එක ඉගෙන ගන්නවා කියන්නේ මගේ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 492 0712 427 777
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444 සීතා හදවත් දිනු හිතවත්කම
5: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
4: No limit sale එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා mega discount. මේ chance එක ජූලි 10 සිට 31 දක්වා no limit shakawan ha no limit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: Big big dinumai bonanza bonanza.
9: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
10: හදිස්සියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
9: රන් පවුමකට ඉහළ අත්තිකාරමයි. අමතන්න 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankwe sthavara tanpatu sadaha 10.5% dakwa ihala poliyak e wageema combank digital ho flash paraha aarambha karana tanpatu sadaha 0.25% amathara poliyak wedi vistara sadaha 13.16 amathanna

කසාගල ග්‍රීන් සුප එක ගැන මතක් කරන්න ඕනේ. මොකද කසාගල ග්‍රීන් සුප කියලා කියන්නේ ඉතින් හොඳම දේ අඩුම මිල ගණන්වලට දෙන්න හොඳම තැනක් නේද? කසාගල අලුත්ම ශාඛා විවෘත කරලා තියෙනවා. මාතලේ පැත්තෙන් ඉන්න අනිවාර්යෙන්ම කසාගල ග්‍රීන් සුප එකකට ගොඩ වෙන්න. අතුරුගිරිය පැත්තේ තොන්න අලුත් එකක් දාලා තිනවා. මුල්ලේරියාව නාරම්මල ගණේ මුල්ල. ගම්පලත් ඔන්න කසාගල ග්‍රීන් සුප අලුත්ම ශාඛාවක් විවෘත කරලා තිනවා. ඒ වගේම තවත් ශාඛා කිහිපයක්ම දිවයින පුරා විවෘත කරලා තිනවා කියලා කසාගල ග්‍රීන් සුප කියනවා. ඉතින් හොඳම කුළු බඩු, ඒ වගේම ෆ්‍රෙෂ් එළවලු පළතුරු සහ ග්‍රොසරි අයිටම්, මේ වගේ අර ගෙදරට කුස්සියට අවශ්‍ය කරන ගොඩාක් දේවල් එකම තැනකින් මිලදී ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුප එකට ගියොත්. අපි ඔබට කියනවා නිතරම කසාගල ග්‍රීන් සුප එකේ දෙන්නේ හොඳම දේ. හැබැයි අඩුම මිල ගණන් වලට ඉතින් හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුප කියලා කියන්නේ. පණිවිඩයත් එක්ක අද මම ඔබෙන් සමුගන්නවා. හෙට එනවා අපි ලාඩම් ගහන්න. අනිවාර්යෙන්ම එනවා, අනිවාර්යෙන්ම. එතන බ්‍රහස්පතින්දානේ නිකන් අද සිකුරාදා වෙලා හෙට සෙනසුරාදා වුණා නන්නේ. ඒත් අපි වැඩ ගින්නන් නම් මම සැන්නේ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඇසළ පොහොය නිමිත්තෙන් රටපුරා පින්කම්. කතරගම සහ සබරගමුව අවසන් පෙරහර වීදි සංචාරයට සියල්ල සූදානම්. නීතිඥයන් 3500ක් කොළඹට විනිසුරු විශ්‍රාම වයසට ඒකමතික විරෝධය. ණයබර අඩුකර ගැනීමට සැලසුම්. උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ. චීනෙන් ඉරානයට මිසයිල.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV, Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111788666.
1: ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පවත්වා ඇත්තේ අදවන් දිනකයි. බෝසතාණන් වහන්සේ මහමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, ගිහිගිය කලකිරි අභිනිෂ්ක්‍රමණය කිරීම, රාහුල කුමරු ඉපදීම වැනි සිදුවීම්ද ඇසළ පොහෝ දිනක සිදු වුණා. මහරහතන් වහන්සේලා 60 දෙනමක් පළමු වරට මෙරට වස් එළඹීම, දුටුගැමුණු මහරජු රුවන්වැලි මහා සෑය තැනීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීම සහ ධාතු නිධානෝත්සවයද අදවන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු වාර්ෂික දළදා මහ පෙරහරේ ආරම්භයද ඇසළ පොහෝ දිනක සිදුව තිබෙනවා. භික්ෂූන් වහන්සේ වස් එළඹෙන්නේද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනේදී. පුන් පොහෝ දිනේ වෙනුවෙන් දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවල දානශීල භාවනාදී වැඩසටහන් පැවැත්වුණා. සියත ටීවී දම්රස දහර පෝදා සජීව විකාශය අද ගෙන ආවේ බලංගොඩ ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාල පුදබිමේ සිටයි. මේ ඓතිහාසික කූරගල රජමහා විහාරාධිපති පූජ්‍ය ගැට අරලුවේ සංඝරක්ෂිත හිමියන්.
4: මහා විනිෂ්ක්‍රමණය කියලා සඳහන් කරන්නේ අද බොහෝ දෙනාගේ පිළිගැනීම තියෙන්නේ මධ්‍යම රාත්‍රියේ සියලු දෙනාට නොකිය මාලිගාවෙන් පිට වුණා කියලා නෙවෙයි. නෑ, බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක් දේශනා කරා. මජ්ක්‍ධිම නිකාය අරිය පරියේෂණ සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මාතා පිතුන්නන් රුදන්තානම් අකාමකානම් කිය. මාතා පිතුන්නන් රුදන්තානම් අකාමකානම්. මව්පියන් හඬද්දි වැළපෙද්දි මේ ගමන යන්න එපා කියලා කියද්දි ඥාතීන් මාලිගාවෙන් නික්මෙන්නේ. මේ ලෝක සත්වයා කෙරෙහි තියෙන පතල මහා කරුණාවෙන් තමයි ඒ ආකාරයට මාලිගාවෙන් බහින්නේ. අර පාත්‍රය අරගෙන පාණ්ඩව පර්වතයට වැඩම කරා කියනනේ පිඬුසිඟා ලැබිච්ච දෙත් අරගෙන මේ රාජ භෝජන ආහාරයට ගත් කුමාරයාට ඔක්කාරයට ආවයි. ඇයි, රාජ භෝජන වලන දප්පු කෙනෙක් නෙවෙයි, රාජ කුමාරයෙක් නෙවෙයි, බොහෝම අපහස්තාවයට පත් වුණා කියලා ඒ සියල්ල ඉවසාගෙන ආහාර ගත්ත කියලා සඳහන් වෙනවා.
1: මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් මහ පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. සබරගමුව මහසමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහරද අද රාත්‍රියේ වීදි සංචාරය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පෙරහර සඳහා අලි ඇතුන් 27ක් සහභාගී වන බවයි බස්නායක නිලමේ සංක මාපිටිගම සඳහන් කළේ.
5: බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම බැතිමතුන් වෙනුවෙන් විශේෂයෙන්ම ආරක්ෂා සහිතව පෙරහැර බලන්න ස්ථාන සූදානම් කරලා තියෙනවා. අවසන් රන්දෝලි මහා පෙරහැර සඳහා නැටුම් කණ්ඩායම් 46ක් විතර ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අලි ඇතුන් 27කට ආසන්න ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා. දළදා මාලිගාවේ අත්පන්තිට ජනරාජා හස්තිය තමයි අපි දළදා සම්මු වැඩවීම සිදු කරන්නේ.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ විශේෂ මහසභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ විශේෂ මහසභා රැස්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගම් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදී. ඊට දිවයිනපුරා නීතිඥයන් 3500කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීම සඳහා උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. උපරිමාධිකරණය ඇතුළුව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීමට යෝජනා වී ඇත්තේ අවුරුදු 67 දක්වායි. අභ්‍යචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා වුණා. මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා වී ඇත්තේ අවුරුදු 63 දක්වායි. දිසා අධිකරණවල සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කිරීමට යෝජනා වුණා. මෙම යෝජනාවලට එරෙහිව සියලු පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය පැවසුවේ.
6: සියලුම දෙනා එකක් නැර මේ ආණ්ඩුවේ දූරදර්ශී නොවන මේ තීරණයට විරුද්ධයි. සියලු දෙනා මත්සිස්වා එක්කෙනෙක්වත් නැ මේ පරිස්ථේ අද අලුත් මේ යෝජනාවට එකඟ. මේක ඇත්තටම බුද්ධිමත් නොවන තීරණයක් ආණ්ඩුව අරන් තින්නේ. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නවා. අපි දිගටම කතා කරනවා. සමස්ත නීතිඥ ප්‍රජාව මේ අවස්ථාවේ අපිට කියනවා මේක සම්පූර්ණයෙන් වැරදි සදාචාර විරෝධී. මේක ඇත්තටම අපරාධයක්. මේක දූෂණයක්. ඉතින් මේක නවත්තන්න ඕන. අපිට අද අවස්ථාවක් තියෙනවා අධිකරණ අමාත්‍යතුමාට පේ ඒ නියෝජනය කරන්න අපි කරනවා. ගරුව අමාත්‍යතුමා එතුමත් අපේ සමාජිකයෙක්. මම එතුමාට ඇත්තටම කිව්වා එතුමා ඇමති වෙන්නේ නැතුව නීතිඥ සංගමේ සභාපති වුණා නම් මේකටත් වඩා සමහර කෑ ගහන්න ඉඩ තිබුණා.
1: කැබිනට් තීරණ ගැනීමට පෙර නීතිඥ සංගමයට සාකච්ඡාවක් ලබා දීමට ආණ්ඩුව පියවර නොගත් බවයි සභාපතිවරයා පැවසුවේ.
6: 2023 report එක සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අභ්‍යාචනාධිකරණ විනිසුරුවන් නීතිපති දෙපාර්තමේන්තුව අපේ නීතිඥ සියලු දෙනාගේම අදහස් යෝජනා මතවාද සලකලා බලලා report එක හදලා තියෙනවා. සමහර වෙලාවට ඒ report එක අධිකරණ අමාත්‍යංශයේ කබඩ්ඩයක් ඇතුලේ ලොක් කරලා ඇති. ඒ report එක අපි ඉදිරිපත් කරනවා අපේ යෝජනා එක. ඒ report එකේ කොහෙවත් කියලා නැහැ අධිකරණ විනිසුරුතුමන්ලාගේ ඒ විශ්‍රාම කාලය වැඩි කළ යුතුයි කියලා. සඳුදා තියෙන කැබිනට් මීටිමට ඉස්සෙල්ලා අවස්ථාවක් ඉල්ලුවා. නමුත් දින 6කින් පස්සේ මට ලියුමක් කියලා තියෙනවා නෑ අපි හම්බ වෙමු අඟහරුවාදාදී. අඟහරුවාදා කියන්නේ ඒ කැබිනට් තීරණයේ දිනෙන් පසු දිනක්. ඉතින් කොහොම මේ සදාචාර ක්‍රියා මෙතුමන්ලා මේ කියවලා අධ්‍යයනය කරලා අපිත් අදහස් හරියට අරන් සුභවාදී ලෙස මේ වෙනසට ඉදිරිපත් වෙන්න ඕනේ. නැත්නම් කොලේ වහලා වෙන මගටියක් තමයි කරන්න හදන්නේ.
1: මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළහොත් අධිකරණ පද්ධතියට දැඩි බලපෑම් එල්ලවන බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසුවා.
7: ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු තමයි මේ පෙත්සම අහන්න ඕනේ. එතකොට මේ පෙත්සම අහනකොට සමහර විනිශ්චයකාරවරු ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ විනිශ්චයකාරවරු විශ්‍රාම යන්නේ 2028න් පස්සේ. එතකොට අපි ඉල්ලීමක් කරා මේක වැරදිලා හරි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් අන්න ඒ වගේ විනිශ්චයකාරවරු ලව්වා මේ නඩුව අහන්න. ස්වාධීනව මේක විමසනවා නම් එතුමන්ලට කියන්න පුළුවන් මේක ජනමතයකට යන්න ඕනේ කියන. මේ සූරසේන සංශෝධනය ගෙනාවොත් මේ අධිකරණ ශාස්ත්‍රයම විනාශ වෙනවයි කියන එක තමයි මේකේ ආපු කට්ටිය සඳහන් කරලා තියෙන. ඒකට ඔක්කොම එකගතාවයක් තමයි පළ කරලා
1: තියෙන්නේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක අද යළි සඳහන් කළා.
8: කලින් දැනනවා මොකද නඩු වෙන්නේ යන්නේ කියලා අපි තර්ක කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ සටන ස්වාධීන අධිකරණයක් සඳහා කරන්න ඕන සටන නායකත්ව මණ්ඩලයේ තියෙන මෙහෙම කාර්යක සභාවක් තියෙන විධායක සභාවක් තියෙනවා. නමුත් ඒ එක සභාවකින්වත් ඉල්ලලා නැහැ මේ ඉල්ලීම. එක සභාවකින්වත් සම්මත කරලා නැහැ මේ වගේ සංස්කරණ. නැත්නම් විනිශ්චයකාරවරුන්ගේ දුරකාලය වැඩි කළ යුතුයි කියලා. ඒ නිසා මම මේ කියන කරුණු අනුව මට විරුද්ධව ඒගොල්ලෝ කටයුතු කරන්න බෑ. අපි පක්ෂගත තීරණයක් අද කරලා නැහැ. කවුරු හරි අරන්තිය දැන් කියන්නේ කැබිනට් එක ගැත්තේ කියලා.
1: අධිකරණයට සිදුකරන බලපෑම්වලට එරෙහිව තරුණයන් නැගී සිටිනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්.
9: බලයේ බෙදී හැරීමක් තිබෙනවා, separation of powers, ඒ වගේම සංවරණ සහ තුලන තිබෙනවා, checks and balances. ජනාධිපතිවරයාටවත් අධිකරණ අධිපතිවරයාටවත් ඕක නොතේරෙනවා නම් මොන්ටිස්කියුගේ spirit of laws කියවද බලන්න. මොකද ඒ පොතේ සම්බන්ධ වෙන ප්‍රතිපත්තීන් කේන්ද්‍ර කරගෙන තමයි මේ කුණුළු තුන ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල ශක්තිමත්ව ස්ථාපනය වෙලා තිබෙනවා. අපේ රටේ ගරු අධිකරණයට ගරු විනිසුරුවන් ඔබ අපහාස කරනකොට ඒ අයගේ විශ්වාසනීය එයාගේ ප්‍රතිරූපය විනාශ කරන්නට, එයාගේ චරිතය සහමුලින්ම කෙලසන්න මේ වත්මන් රජය කටයුතු කරනකොට අපේ රටේ තාරුණ්‍යත් කටවහගෙන ඉන්නේ නැහැ කියන එක මම මතක් කරන්නට කැමතියි.
1: ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට පෙර අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කළ යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
10: එනිසා පක්ෂපාට ભેදයක් නැතුව මේ කරන වැඩේ වැරදි කියලා අපි තීරණය කරා. ඒ වගේම සංශෝධන ගේන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන පුරප්පාඩු 4, අභියාචනාධිකරණයේ තියෙන පුරප්පාඩු 4 සහ මහාධිකරණයේ තියෙන පුරප්පාඩු 17 පුරවලා තමන්ගේ සත්භාවය ප්‍රකාශ කරන්න ඕන කියලායි අපි කල්පනා කරා.
1: අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටි.
11: රාජපක්ෂලාට ඕන කෙනෙකුට නඩු දාගන්න කියන්න, ඕන කෙනෙකුට නඩු දාගන්න කියන්න, නීතිය අනුව වැඩ කටයුතු කරන්න කියන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා අපේ තියෙන මේ යුක්තිය පසෙන් ලිමේ ක්‍රමවේදයට අත ගන්න කාටවත් ඉඩ දෙන්න බෑ. රාජපක්ෂලා නෙමෙයි ඕන කෙනෙකුට නඩු දාන්න කියන්න, නඩු ක්‍රියාත්මක කරන්න යන්න කියන්න. හැබැයි තමන්ට වාසි වෙන විදිහට, තමන්ට උමනා විදිහට මිනිසුන් ඉරේ දාන්න සූදානම් විය යුතු නෑ. අපි කියන්නේ නියමිත විදිහට මේ රටේ අධිකරණ ශේෂය යන්න දෙන්න, ඉතින් පස්සේ ඕන එකක් කරගන්න අපිට ප්‍රශ්නයක් නෑ.
1: ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී කිසිවක් සිදු නොකරන බවයි අමාත්‍ය ධම්මික පටබැඳි කියා සිටියේ.
12: විපක්ෂය ඉල්ලන්නේ ව්‍යවස්ථාවේ විදිහට කටයුතු කරන්න එපා කියන එක තමයි විපක්ෂයෙන් ඉල්ලන්නේ. ඉතින් අපි හිතන්නේ ඒක තමයි වැරදි. ජනතාව අපට බලය ලබා දීලා තියෙන්නේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න. ව්‍යවස්ථාවේ තියෙනවා නම් ප්‍රතිපාදන අධිකරණ පද්ධතිය හෝ වෙනත් අපේ රටට බලපාන ඕනම දෙයක් ඒ වෙනස් කිරීම සඳහා ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන පාවිච්චි කරමින් ඒ අවශ්‍ය කරන වෙනස්කම් කරන්න බලය ලබා දීලා තියෙනවා. අපි ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරනවා නෙවෙයි, ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන්න කියලා ඉල්ලන්නේ විපක්ෂය.
1: සියට 9ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින් 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ සහිතව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට සැලසුම් කළා. 140ක පමණ වර්ධනයක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සැපියුම් ව්‍යාපෘති සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වුණා.
13: අහගොඩකන්ද ජල ව්‍යාපෘතියේ ටැංකිය අතහැරලා ඔක්කොම කරලා තියෙන්නේ අර බටයක් පාලමහරහා ගේන්න බෑ කියන එක මත RDA එකෙන් අවසරය දෙන්නේ නැහැ.
14: ඕගොල්ලෝ ඩිසයින් කරලා ටැංකි ටික හැදුවට පස්සේ කල්පනා කරනවා දැන් බටලයින් එක යන්න ඕන පාලමුඩින් RDA කියන එක ඒකේ තරම් ස්ථාවර භාවයක් නැහැ කියලා. එහෙම දුනි.
15: අවා කලින් ව්‍යාපෘතියකින් තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. නමුත් මේ වෙනම ඇස්තමේන්තුව සකස් කරා වෙනම පාලමක්
14: හදලා. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ටැංකි ටික හදනවා. දැන් මේ මන්ත්‍රීතුමා කියන විදිහට ටැංකි හදලා අවුරුදු දෙකක් විතර. හැබැයි වතුර ගෙනියන්න බටලයින් එක ලඟන්න පෙරුව ඉන්නේ. ඉතින් මොකද්ද ඇති ඵලය? ටැංකි ටිකක් හදන් ඉන්න වතුර නේතු. ඉතින් මූලික ඩිසයින් එක ඔයගොල්ලෝ හැම ආයතනෙම කල්පනා කරන්න. මොකක් හරි තමන්ගේ ඩිසයින් එකේ තව ආයතනයක් එක බද්ධ වෙලා තියෙනවා නම් ඒ ආයතනේ පූර්ව අනුමැතිය ගන්න.
1: මෙරට සමස්ත ණය ප්‍රමාණය අඩු කර ගැනීමේ අවශ්‍යතාව පවතින බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
16: අපි ක්‍රමිකව භාණ්ඩාගාර බැඳුම් කර පැත්තට තල්ලු වෙමින් දිගු කාලීනව ණය ලබා ගන්න භාණ්ඩාකාර බැඳුම් කර යම් අඩු ස්ථාවර පොලි අනුපාතයකට ලබා ගැනීමෙන් ණය ස්ථිරසරභාවය පවත්වා ගන්න සමත් වෙමින් තියෙන ලක්ෂණ සංඥාවන් තියෙනවායි කියන එක මේ වාර්තාව ඇතුලේ තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. ඊළඟට අපිට තියෙන බාධකයක් තමයි මේ සමස්ත ණය ප්‍රමාණය. මේ ණයවල මහර ණය aran තියෙන්නේ ඉතාමත්ම අසාර්ථක සහ ප්‍රතිඵලදායක නොවන දේවල් වලට. ඉතින් අපිට ණය ස්ථිරසරභාවයේදී ණය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම අපේ සංවර්ධන කටයුතු වලට අවශ්‍ය උචිත ණය ලබා ගැනීම තියෙනවා. මේ එක්තරා අභියෝගයක්. අපි ඒක කළමනාකරණය කරමින් ඉන්නවා.
1: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings ශ්‍රී ලංකාවේ දිගු කාලීන සහ කෙටි කාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පවතින මට්ටමේ නොවිනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. S&P පෙන්වා දෙන්නේ බාහිර අභියෝග රැසක් පැවතියද ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් නැති බවයි. රජය ආදායම ඉහළ යාම මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමට සහ ණය සේවා පිරිවැය අඩු කිරීමට උපකාරී වී ඇති බවද එම ආයතනය සඳහන් කළා. කෙසේ වෙතත් ඉහළ යන ආනයන වියදම් මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට සංචාරක ආදායම සහ විදේශ රැකියා ප්‍රේෂණවලට බලපෑම් එල්ල විය හැකි බව S&P පැවසුවා. එම බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය මූල්‍ය තත්ත්වයට පීඩනයක් එල්ල විය හැකි. ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලය තුළ ආර්ථික වර්ධනය සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර දැක්ම පවත්වාගෙන යන බවද එම ආයතනය සඳහන් කළා. වසරේ ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ නැරඹිය හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා. ඔහු සඳහන් කළේ රාත්‍රිය 8 සිට මේ නිරීක්ෂණය කළ හැකි බවයි.
17: ඩෙල්ටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රී කාලයේ සහ හෙට අලුයම් කාලයේ දැක ගැනීමට පුළුවන් වෙනවා. මේක ඩෙල්ටා ඇක්වාරිඩ්ස් වශයෙන් නම් කරන්න හේතුලා තියෙන්නේ මේක අපිට දකින්න ලැබෙන්නේ ඇක්වේරියස් එහෙම නැත්නම් කුම්භ කියන තාරකා රාශිය ආශ්‍රිතව වීම. ඒ තාරකා රාශියේ තියෙන ඩෙල්ටා ඇක්වාරි කියන තරුව ආශ්‍රිතව තමයි අපිට මේ උල්කාපාත වර්ෂාව දක්නට ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේ උල්කාපාත වර්ෂාවදී අපිට පැයකට උල්කාපාත 20ක් 25ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන ආකාරය ගැන අවධානය යොමු කළොත් මේ ඇක්වේරියස් රාශිය සාමාන්‍යයෙන් රාත්‍රී 8ට විතර ශිසිජයෙන් මතුවෙන්නේ. ඒ වෙලේ ඉඳන් පසුදා අලුයම් කාලය දක්වා මේක අහසේ මුදුන් වෙලා බටේර් දිශාවට ගමන් කිරීම සිදු වෙනවා. එතකොට අපිට රාත්‍රී කාලයේ පුරාවටම මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි අද තියෙන ගැටලුව තමයි අද පුරහද තියෙන හින්දා අපිට ආලෝකය වැඩි. ඒක නිසා උල්කාපාත ගොඩක් බලන්න අමාරුයි. හැබැයි උල්කාපාත යම් ප්‍රමාණයක් අද රාත්‍රී කාලයේ පුරාවටම දැක ගැනීමට හැකි වේවි. ඉතින් සිද්ධ වෙන්නේ වල්ගාතරුවක් හෝ ග්‍රහකයක් ගමන් කරපු මාර්ගයේ කරහා පෘථිවිය ගමන් කරද්දී එයින් ඉවත් වී ගිය කොට දුහවිලි කොටස් අයිස් අංශු වැනි දේවල් පෘථිවිය වායුගෝලයේ සමග ඉතාමත් තදින් ගැටිලා ඒවා පෘථිවිය වායුගෝලයත් සමග අන්තර්ක්‍රියා කිරීමෙන් තමයි මේ වගේ උල්කාපාත වර්ෂාවක් ඇතිවීම සිදු වෙන්නේ.
18: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතා.
1: චීනයේ නිෂ්පාදිත ගුවන් ආරක්ෂක මිසයිල් පද්ධති 400ක් මිලදී ගැනීමට ඉරානය කිවිසුමකට අත්සන් තබා තිබෙනවා. එම ගනුදෙනුවේ වටිනාකම ඇමරිකා ඩොලර් මිලියන 70ක්. මෙය ඉරානය මෑත කාලයේ සිදු කළ විශාලතම කෙටි දුර ගුවන් ආරක්ෂක අවි මිලදී ගැනීමලින් එකක් ලෙස සැලකෙනවා. මෙම මිසයිල එක් සෙබලෙකුට හෝ සෙබලුන් දෙදෙනෙකුට සිය උරහිස් මත තබා රැගෙන යා හැකි කෙටි දුර ගුවන් ආරක්ෂක මිසයිල බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉදිරි සති කිහිපය තුළ මෙම මිසයිල ඉරානයට ලැබීමට නියමිතයි. මෙම ගනුදෙනුව හොන්කොන් සමාගමක් කරහා සිදු කර තිබුණා. මීට පෙර වාර්තා වූයේ මෙම අවි චීනයේ උරුම්කි නගරයෙන් පකිස්තානය හරහා ඉරානය වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවයි. එහෙත් පකිස්තාන් හමුදාව එම වාර්තා ප්‍රතික්ෂේප කළා. චීනයේ සිට ඉරානයට ගුවන් ආරක්ෂක අවි සැපීමට පකිස්තානය සම්බන්ධ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි පකිස්තාන් හමුදාව ප්‍රකාශ කළේ. ඇමරිකාව සහ ඉරානය අත්සන් කළ අවබෝධතා ගිවිසුමෙන් එකඟ වූ කරුණු ආරක්ෂා කරන ලෙස පකිස්තානය ඉල්ලීමක් කර සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පකිස්තාන නියෝජිත අසීම් ඉෆ්තිකාර් අහමඩ් සඳහන් කළේ ගිවිසුම් උල්ලංඝනය පිළිබඳ කනස්සල්ල පළ කරන බවයි. වාණිජ නෞකාවලට එල්ල කරන ප්‍රහාරද හෙලා දකින බව ඔහු පැවසුවා. යළි සිරස්තල ඇසළ පොහොය නිමිත්තෙන් රටපුරා පින්කම්. කතරගම සහ සබරගමුව අවසන් පෙරහර වීදී සංචාරයට සියල්ල සූදානම්. නීතිඥයන් 3500ක් කොළඹට විනිසුරු විශ්‍රාම වයසට ඒකමතික විරෝධය. ණයබර අඩු කර ගැනීමට සැලසුම්. උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ. චීනයෙන් ඉරානයට මිසයිල. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
18: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: ෆෑනින් වැඩ පෙන්නන අපි කවුරුත් දන්න මනුරංග විජේසේකර අද බර්ත්ඩේක සෙලිබ්‍රේට් කරනවා.
1: හැපි බර්ත්ඩේ මනුරංග, සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් විශ් කරනවා.
2: කිසිම දවසක ඒක අමතක වුණේ නැහැ. සියත හැමදාම විශ් කරා බොහොම ස්තුතියි.
3: හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ.
0: අද ඉතින් මොකද කරන්නේ?
2: අනේ මොනවද නෑනේ, දැන් මේ සැමරුම් කියන එක ජීවිතේ සැමරුම් වෙලා තියෙන හැමදාම මොනවා සැමරෙනවනේ කන්නේ කියලා විශේෂ නම් මොනවද කරන්නේ නෑ. අනිත් ඉතින් ජීවිතේට කියලා එන්න කියන දේ මොනවද කියනවා, මගුල් ගෙවල් දෙයක් එකක් ගන්න වෙනවා.
1: සාර්ථකත්වයට උදව් කරපු, ජීවිතේ වෙනස් කරපු අය ඉන්නවද?
2: මම හමුන හැම මනුස්සයම ජීවිතේ වෙනස් කරා කියලා තමයි විශ්වාස කරන්නේ.
0: මනුරංග පෑනත් එක්ක කොච්චර යාළුද?
2: පෑනයි මයිකයි දෙකම ජීවිතේ පණ වගේ තමයි.
1: මොනවද ඉතින් අලුත් වැඩ?
2: අන්තිම රාම සේනාංග දිසානායකගේ ආදරේ හැටි කියන ගීතේ ඊට අමතරව සෑහෙන්න දැන් ගීත ප්‍රමාණයක් එන්න තියෙනවා. ඉස්සරහට මේ දල් කරගෙන යනවා. මම අද මේලා අලුත්ම අත්දැක ගන්න ලියන තමයි කියන්නේ අලුත්ම වෙන පරම්පරාවක් එක්ක පුතා ගීත මේ වෙලාවේ සිද්ධ වෙනවා.
4: Talk of the town.

0: එක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේකබඩුවල ලස්සන.
1: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles.
6: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
9: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
10: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
11: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
10: තාවට දක්ෂණම් මාකටින් දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
10: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
12: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: දැඹලව රාත්‍රිය 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

රාත්‍රිය 7යි විනාඩි 7යි. හොඳ දවසක්, ලස්සන දවසක්. අපි හිතන්න ඕනේ දෙයක් කරන්න කියන්න කලින්. ඒ වගේම තමයි අපේ මේ වචන මිනිස්සුන්ට වගේම ඔබටත් බලපානවා අපි කතා කරන හිතන දේවල්. ඉතින් මේ ඇසළ පොහෝ දවසේ ඔබ හිතන්න වටපිට අවින්නටත් කලින්ම ඔබේ හිත මොන විදිහටද හදාගන්න ඕනේ කියලා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මිනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න බලමු ඔබතුමාට.
2: නිදම්මං කොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි.
3: සිරකාරයෝ ටිකක් මැද්ද බඳනාගාරියල හරියා වගේ මාවල් ලගන්න යන්නේ.
4: මම හුසාවට ගියේ නැහැ කියලා වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: ඔයාගේ වාචාලකමේ සීමාවක් තියාගන්න.
3: ඉල්ලා අස්සනේ ඔබතුමාගේ වැඩක්, අස්කරණ එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොයන එක ලැජ්ජ නැති වැඩක්.
5: අපිට කාත් එකත් පෞද්ගලික ආරෝවක් ආරවුලක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
6: සීමී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 3

0: ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්තං ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසමසම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Which rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Petristhra Sandha 1396 Amathanna
7: Vishwasaya Arakshawa Saha Ihalama Pratilabha Samagin Commercial Bankwe Sthavara Tanpatu Sadaha 10.5% Dakwa Ihala Poliyak E Wageema Combank Digital Ho Flash Paraha Arambha Karana Tanpatu Sadaha 0.25% Amathara Poliyak Wedi Vistara Sandha 1316 Amathanna

0: Nunna na sudu kotigena e Disney
1: danen anna sati dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kotchi
1: godak kadare
3: රතු සහල් වල වැඩිපුරම අඩංගු වන්නේ කුමක්ද? 1 ෆයිබර් 2 ප්‍රෝටීන්.
4: 1 ෆයිබර්.
1: සීතස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඳානෙන් උමේෂාද සොයිසා.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
6: අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
3: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සීත TV තුලින්.

රාත්‍රී 7:00 විනාඩි 29යි. WhatsApp එක පැත්තට යන්නයි හදන්නේ. යාළුවෙක් කියලා තියෙනවා අපේ මලිති. සියත ටීම් එකටම පින්බර අසල පොහෝ දිනක් වෙන්න කියලා විශ් කරලා තියෙනවා. ඔයාටත් එසේම වේවා. අම්මවයි තාත්තවයි ඔයාවයි මේ වෙලාවේ සියතහන් ඉන්න හැමෝමයි මේ සින්දුට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
1: මගේ අලුත් රෙගුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
2: පයිලට්, කෝ පයිලට්, කෝ කෝ පයිලට්.
1: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
3: ලොටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
2: අලුත් වෙලා,
7: පහසු වෙලා,
2: තෑගි වැඩි වෙලා,
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.
9: නිවාසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Media Shopping Festival.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
13: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
15: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Peters Motor Company Private Limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147500.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011850800. එල්ලෝ එල්සි රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුවසිරුමෙට දැන් මම බය නැහැ.
8: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
9: කැපුවා නේද double ඉර? double pocket ඇඳන්. ඒ මැදට double දාලා. කන් එබ දෙකකුත් ගහලා.
10: ඈරාලා හමි.
9: ඇහුන් නැද්ද මං කියපුවා?
10: නෑ නෑ අහන් හිටියේ.
9: මොනවද අහන් හිටියේ?
10: එකම ආටිස්ගේ double double සින්දු.
9: හෑ?
10: ඕරාලා හමි. one and only සින්දු සියත.
11: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
12: අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසේ.
12: Dilika Vardhan Textiles.

0: සියත පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: big big දිනුමයි බොන්නන්සා බොන්නන්සා
5: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් big race හෝ big light වල ඇති escort ඩංකිය 23:43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
7: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තරම්.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවා නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
11: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා කියලා.
12: බොරු කියන්නේ පාමා කළෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මීපැණිවක් කරනවා වගේ.
11: ඔව්, මීපැණි රත් කරලා වක් කරනවා වගේ.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
15: සෙනසුරාද උදේ 8ට
16: ගිය පාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්වුවනේ.
17: ගිය පාර පෙන්නන්න හිටියා.
16: මොකද්ද පෙන්නන්න හිටිය?
17: නාලාගිරි දමනේ.
16: ඇයිදින් බැරි වුනේ?
17: නාලාගිරි යට රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ? පැවු සේරම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
16: ඈ?
17: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
16: මොකක්ද? ඈ.
18: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
19: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
20: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
19: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
20: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
19: කතාවට දක්ෂ නම් මාකටිං දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
20: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
19: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: දන්දලා රාත්‍රිය 8 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 14700.

රාත්‍රිය අටයි විනාඩි අටයි. ඔයා විශ්මිත එක්ක ඇසල පොහෝ දින සියතහන් ඉන්න දෙවනි පැය. මේ අහන්නකෝ, දෙයක් ඔයාට ආයෙත් මතක් කරන්නද? හැමදේටම ලේට්, හැමදේම ප්‍රමාද වෙලා ඉලැබෙන්නේ. හැබැයි වොරි වෙන්න එපා, හැමදේටම පර්ෆෙක්ට් ටයිම් එකක් තියෙනවා. ඔයාගේ වෙලාව මොන විදිහට වෙනස් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඉවසන්න. හොඳ හිතින් ඉන්න එක, හොඳ දේවල් කරන එක කවමදාක්වත් නවත්තන්න එපා. මොකද ඔයාට තියෙන්නේ මේ ලෝකෙ තියෙන ලස්සනම හાર્ට් එක. මේ විශ්වය බලාගෙන ඉන්නේ. ඒ හින්දා ඒ අය කවමදාක්වත් හොඳ මිනිස්සුන්ව අමතක කරන්නේ නැහැ.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: දෙමව්පිය හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕන දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්න නැතු ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම් වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මූණ දුන්නත් විභාගය ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගේ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාගය ඉවරුණාට පස්සේ ගෙට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා කාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
10: මන්නම් හිතන්නේ නැහැ.
8: දකින හීන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
13: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: සිරිවෝඩ් සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි කාගිල්ස් ෆුඩ් සිටි
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකී

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා කියලා.
3: බොරු කියන්නේ පාමකලෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මීපැණිවක් කරනවා වගේ.
0: ඔව්. මීපැණි රත් කරලා වක් කරනවා වගේ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
5: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
5: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
5: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
6: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

හිත තමයි හැම දෙයකටම. ඔයා තමයි ඒ හිත කන්ට්‍රෝල් කරන්න ඉන්න හොඳම කෙනා. ඔයා කොච්චර වටිනවද, ඔයාට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා සමහරක් විට ඔයාවත් දන්නේ නැතු ඇති නේද? ඉතින් කාගේවත් වචනවලට කවමදාකවත් වැටෙන්න එපා. පොඩ්ඩක් මතක් කරා ඉතින්. හෙට එනවා විශ්මිය ඔයාලඟට රෑ 7 වෙද්දී සියත ආදරේකත් එක්ක. එහෙනම් සුබ රාත්‍රියක්. සතුටින් හිනාවලා ඉන්න ඕනේ හරියද?

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: na da sudu kotigena e disney
1: danen anna sadhe dawasala hawas dekata
2: theater hot and spicy with sudu kotchi
1: goda kadare
3: රතු සහල්වල වැඩිපුරම අඩංගු වන්නේ කුමක්ද? 1 ෆයිබර් 2 ප්‍රෝටීන්.
4: 1 ෆයිබර්.
1: සීලස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඳානෙන් උමේෂාද සොයිසා.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151 152 ට දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියතහන්න.
6: අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
8: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
1: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: රාජ්‍යරය ගොබ්බයා.
11: ඒයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
12: නිලබල කරේති ඔලමුල පුරේ.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: සහ ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: දෙමව්පිය හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕනේ දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්නේ නැතුව ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම් වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මූණ දුන්නත් විභාගය ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගෙ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාගය ඉවරුණාට පස්සේ ගෙට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා කාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තැඟි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
10: නිවාසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූලි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
16: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය. david pierce motor company private limited with it.
17: හිරි ගොවි දිවි සරුවේමයි උපන් විමෙන් මේ සෑම ඔබටයි.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්
19: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
18: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Vogue Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
6: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Pierce e-mobility වෙතින් 0114700550
8: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
20: ෂොප් එක හොරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
21: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
22: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තෙමිරුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: මට කීප දෙනෙක්ම කිව්වනේ මේ මගේ මధుර මනෝහර කර්ණ රසායන කටහඬත් එක්ක ඔයාගේ කටහඬ ඇහෙනකොට හරිම කර්ණ කර්කශ මනෝ විපරීත ගතියක් මිනිස්සුන්ට දැනෙනවා
4: කියලා. බොරු කියන්නේ පාමකලෝ. මගේ කටහඬ හරියට නිකන් කනට මේ පැණිවක් කරනවා වගේ.
3: ඔව්. මේ පැණි රත් කරලා වක් කරනවා වගේ.
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
6: සෙනසුරාද උදේ 8ට
7: ගියපාර පොයදත් ඔයාලා මොකක්කරි පෙන්නුවනේ
8: ගියපාර පෙන්නන්න හිටියා
7: මොකද්ද පෙන්නන්න හිටි
8: නාලාගිරි දමනේ
7: ඇයිදින් බැරි වුනේ
8: නාලාගිරි ඇත රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ පැව් සේරනම කලින් මේ රාකල ටික ගෙනල්ලා
7: ඈ
8: රාකල ටික ගෙනල්ලා උන් වීල
7: මොකක්ද ඈ
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
0: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
5: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනී.
11: Turn 98.2 and 98.4.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
12: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71යි 555යි 60.47ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

දැන් වෙලාව රාත්‍රී 10යි. වේලාව ඔබ වෙත ගෙනාවේ Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස් මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: ආදරය කියන්නේ පපුව හිරිවැටෙන එක. එමෙතින් hina වෙන එක.
1: රාත්‍රී 10 විනාඩි 47යි දැන්.

0: රාත්‍රී 11යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: නද සුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners kata karanna 0718 492 492 0721 132 7777 theater tele depaya aluth kalawakata tele natya pelak balanna
6: man hithuwa me oyalage gedara weda ganna weda karin kiyala oyata me wage aluth innoda
1: mokada me wage kiyanne
3: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
7: සහස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්ත

0: තාමත් ඉස්කෝලයක්දී ගෙදරින් සල්ලිල්ලනවද? ආයේ මෙහෙම සල්ලිල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: Yapa pocket money.
3: සෙනසුරාදා උදේ 8ට
4: ගිය පාර පොයදත් ඔයාලා මොකක් හරි පෙන්නුවනේ.
5: ගිය පාර පෙන්නන්න හිටියා.
4: මොකද්ද පෙන්නන්න හිටි?
5: නාලාගිරි දමනේ.
4: ඇයිදින් බැරි වුනේ?
5: නාලාගිරි යට රාකල 18ක්ද කොහෙද වීලනේ එන්නේ? පයව සේරම කලින් මේ රාකල ටික ගෙනල්ලා.
4: ඈ?
5: රාකල ටික ගෙනල්ලා උන් වීලා.
4: මොකක්ද? ඈ.
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
7: ඈරාලහමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
7: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
7: ඕරාලහමි, one and only සින්දු සියත.
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
8: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ.
8: Dilakavardhan Textile.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: Turn 98.2 and 98.4.
4: විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
4: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
6: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
9: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත TV තුලින්.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරින් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද.
2: Shake it up.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

98.4 මෙගාවාට්ෂයට සියතා FM.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කලෙහි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

ගාථාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමනු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sadıham Siyata. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥානශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. Good morning, Mashi. උදේ 5:29 දැන් වෙලාව.
1: Good morning, Nishan.
0: අබ්දුල් කලාම් එකපාරක් කියලා තියෙනවා තමන්ගේ මනස පාලනය කරන්න පුළුවන් නම් ඔයාට මුළු ලෝකෙම ජය ගන්න පුළුවන් කියලා. මොකද අපිට හැම වෙලාවෙම හැමදේම කරන්න බෑ. කරන්න ඕනේ මොනවද, කරන්න ඕනේ නැත්තේ මොනවද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම අවබෝධයක් ඔබට කරගන්න පුළුවන් නම් ඔබේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බෑ.
1: එනිසා අන්න අද දවසේ පණිවිඩයත් එක්ක අපි පටන් ගන්න පොකට් මනි මේ පැත්තට එන්න කියලා තොන්න මතක් කරනවා. ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන්ද, ඉස්කෝලේ යන ගමන්ද ඉන්නේ. ඉතින් අපිට මැසේජ් එකක් එවලා තියන 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට.
0: අහගෙන ඉන්න දෙකටම සේත උදේ 7 වෙනකන් අපේ නම් පටන් ගමු. පොකට් මනි, මම නිශාන්,
1: මම ආශී.